0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය රුතුරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අගරණං කුසලස්ස උපසම්පදා සචින්ද පරියෝ ධබනං ඒතං බුද්ධාන සාසනං ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මඩපාත ශෛලතලාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් සුප්‍රීම් රේඩියෝ නාලිකාව මගින් සංවිධානය කරනු ලබන ශාසන ප්‍රදීපය පෝදා වැඩසටහන මේ උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කරගෙන සිද්ධ කරන්නට යෙදෙනවා. උදෑසන කාලයේ සිද්ධ කරන ධර්මානුශාසනාව සඳහායි පින්වත් ඔබ සියලු දෙනාම මේ සම්බන්ධ වෙන්නට යෙදෙන්නේ. අද පින්වත්නි උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ ලංකා ඉතිහාසයේ බුද්ධ ශාසනය තුළ සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිද්ධ වන්නට යෙදුණු උතුම් පුර පසළොස්වක පොහොය දිනයක් විදිහට මේ පොහොය දිනය අපට හඳුන්වා දෙන්නට හැකියාවක් තිබෙනවා. ලක්දිවට බුදු දහම පැමිණෙන්නට යෙදුණු උතුම් පුර පසළොස්වක පොහොය දිනය පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. ලංකාවාසී බෞද්ධ අපිට වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ වගේම ඒ හා සමානවම මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ අපට වැදගත් පොහොය දිනයක්. එදා අතීතයේදී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කරන්නට යෙදුණු අවස්ථාවේදී දේවානම්පියතිස්ස මහරජතුමා තමයි මේ ලංකාදීපේ පාලනය කරන්නට යෙදුණු. තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට රටවල් 9කට මේ ධර්ම දූතයන් වහන්සේලා පිටත් කරලා හරිනවා. මොග්ගලී පුත්තිස්ස මහතෙරුන් වහන්සේ මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ සිද්ධ කරන්නට යෙදුණු ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ ලංකාදීපයට බුදුදහම පැමිණෙන්නට යෙදේ. බුදුරජාණන් වහන්සේ තුන් වාරයක් ලංකාදීපයට වැඩම කරන්නට හේදුනා. නමුත් මේ ලංකාදීපය තුල බුදුදහම ස්ථාපිත වන්නට යෙදුනේ නැහැ. එසේනම් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමත් සමග තමයි මේ සියල්ලක්ම අපිට ලැබෙන්නට යෙදුනේ. ඒ උතුම් කටයුත්ත සිද්ධ වන්නට යෙදුණු පුර පසළොස්වක පොහොය දිනේ විදිහට මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ හඳුන්වා දෙන්නට හැකියාවක් තිබෙනවා. උන්වහන්සේ වැඩම කරන්නට යෙදিলা පළමුවෙන්ම ඥාති ප්‍රශ්නය, අඹ ප්‍රශ්නය ආදී වූ පැනයන් විසඳන්නට විමසන්නට යෙදিলা. ඉන් අනතුරුව එවකට රාජ්‍යත්වයේ හොබවන්නට යෙදුණු දෙවන පෑතිස් රජතුමා මේ ප්‍රශ්නයන්ට පිළිතුරු නිවැරදි ආකාරයෙන් දීමත් සමගම රජතුමාට මේ ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් තිබෙන වග අවබෝධ කරගන්නට යෙදුණු මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව, එවාගේම විමානවත්තු, පේතවත්තු ආදී කොටස් වලින් ධර්මයේ දේශනා කරන්නට යෙදෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්නට යෙදෙන රජතුමා බුදුදහම වැළඳ ගන්නට යෙදෙනවා සමගම ලංකාවේ සියලුම ජනතාව බුදුදහම වැළඳගෙන ක්‍රියා කරන්නට යෙදෙනවා, කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. එදා පටන් වර්තමානයේ අද දක්වාම මේ ලංකාදීපය බුදුරජාණන් වහන්සේගේ සරණ යන්නට යෙදුණු ධර්මරත්නයේ සංඝරත්නයේ සරණ යන්නට යෙදුණු උතුම් දිවයිනක් බවට පත්වන්නට යෙදුණා. එනිසාවෙන් මේ උතුම් පුර පසළොස්වක පොහොය දිනේදී අපි කල්පනා කරගන්නට අවශ්‍යයි අපේ ජීවිතයේ තිබෙන්නා වූ වැරදි අඩුපාඩු වෙත්නම් ඒවා නිවැරදි දේවල් බවට පත් කරගන්නට යෙදিলা, යහපත් දේවල් ජීවිතය තුළ ගුණධර්මයන් වගා කරගන්නට යෙදিলা, ජීවිතේ වඩා අර්ථාන්විත භාවයට පමුණුවා ගන්නට අපට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව මුලින්ම අපි සියලු දෙනාම අද මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනේදී සිත තුල තබා ගන්නට ඒදෙමු. අද මේ ධර්මානුශාසනාව, කෙටි ධර්මානුශාසනාව සඳහා මාතෘකා කර ගන්නට ඒදුනේ බෞද්ධ අපිට බොහෝමත්ම අහලා පුරුදු වටිනා ධර්ම පාඩයක්, ජීවිතේ පුරාටම වැදගත් වන්නා වූ බුදුරජාණන් වහන්සේලාගේ අවවාදයක් විදිහට සියලු බුදුරජාණන් වහන්සේලා එකම ආකාරයකින් දේශනා කරන්නට ඒදුණු ධර්ම පාඩයක් වන සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිද්ද පරියෝ දපණං ඒතම් බුද්ධාන සාසනං කියන මේ බුද්ධ වචනේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පණිවිඩය බවට පත්වන් මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනේදී අපි මේ බුද්ධ වචනේ හොඳින් සිහියට නගා ගන්නට ඒදිලා මේ බුද්ධ වචනය අපගේ ජීවිතයට එකතු කරගන්නට ඒදිලා අද අපගේ ජීවිතය තුළින් සිද වන්නට ඒදෙන අඩුපාඩු වැරදි තියෙනවනං ඒ සියල්ලක්ම අනාගතයේදී මඟ හරවා ගන්නට ඒදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඒදුණු උතුම් ධර්ම මාර්ගයට අනුව කටයුතු සිද්ධ කරමින් අපේ ජීවිතයේ වඩාත් අර්ථහාන්විත භාවයට පමුණු ආගම් ලබා ගන්නට ඒදුණු මේ මනුෂ්‍ය ආත්ම භාවයේ අර්ථහාන්විත ආත්ම භාවයක් බවට පමුණු ආ ගන්නට ඒදිලා ගුණ ධර්ම ගුණ නැන දෙකෙන් පරිපූර්ණ වුණු සමාජයක් විදිහට අපට ඉදිරියට යන්නට මේ ධර්මානුසංසනාවේ ආනිසංස බලයත් ඉවහල් වේවායි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවන් තබාගම්. අද මේ උදාරතර පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ නිමිති කරගන්නට ඒදිලා සුප්‍රීම් රේඩියෝ ආයතනය මගින් ශාසන ප්‍රදීපය පෝදා වැඩසටහන අද මේ මඩපාත ශෛලදලාරාම පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කොට ගන්නට යෙදෙමින් සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් මේ ආයතනයේ සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාටමත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ලැබේවායි, රැකවරණයේ ලැබේවායි ප්‍රාර්ථනාවන් එකතු කරන්නට යෙදෙනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ද කෙලවර ප්‍රාර්ථනීය වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන්නා වූ උතුම් නිවනින්ම සැනසේවා. නමින් මිය පරලොව යන්නට ඒදුණු සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ද සසර ගමන කෙලවර කොට ලබන්නා වූ උතුම් නිවනින් සැනසේවා යන ප්‍රාර්ථනාවෙන් මේ විදිහට ගාථාවන් කියලා පින් අනුමෝදන් කරමු. ආකාසද්ධාජ බුම්මද්ධා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිද්වා චිරන් රග්ගන්තු ලෝක සාසනං. ආකාසද්ධාජ බුම්මද්ධා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිද්වා චිරන් රග්ගන්තු ලෝක සාසනං. ආකාසද්ධාජ බුම්මද්ධා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිද්වා චිරන් රග්ගන්තු ලෝක සාසනං. ඉදම්මේ ඥාදීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාදීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාදීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්ධා ප්‍රජායිනෝ ජද්ධාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුගම් බලං ආයුරාරෝග්‍ය සම්පද්දී සග්ග සම්පද්දිමේවජ අදෝ නිබ්බා

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුවා හිඳ වැඩි පින්බර පොසොන් පොහොය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: කාලයට ඉඩ දෙන්න, කැප වෙන්න. ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: වැඩි වැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ. අංක තුනට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අනුපුතු මිහිතුමා හිමි වැඩේ පින්බර පොසොන් පොහොය දිනය වෙනුවෙන් ඔබට තිදෙන

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එව මෙහෙව.
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා 89.1 89.3 දිවයින පුරා සිස

0: වෙල්කම් ෂෝ. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉපදුනේත් මෙහෙ, මම ජීවත් වුනේත් මෙහෙ, මම මැරෙන්නෙත් මෙහෙ කියලා. හැබැයි ඔන්නෝයි කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාන් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන්ගේබියන් කියලා කියන්නේ. එතකොට මේ නගරයේ තමයි තමන් මැරුණට වල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්.
2: උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ පුදුම දේවල් සිද්ධ වෙන්නේ නේ. සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ. ඝර්ම කලාපී රටවල
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනි, කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල සත්තර්මාපි වන්දනා පොසොන් පොහොදා ධර්මදේශනය
1: මීදු හාමුදුරුව ඇවිල්ල දහමෙන් කතා කරේ මනසට තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ ප්‍රඥාවටයි කතා කළේ එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න උන්වහන්සේ වෙහෙසුනා කැපවුණා එ සියලු කැපකිරීම් අතිසයින් සාර්ථකයි
0: දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි දම්මින්ද විහාරවාසේ පූච්ච දර්ශනපතේ දෙවුරුම්වෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොහෝදා උදෑසන හතට සුප්‍රීම් රේඩියෝ සත්තර්මාපේ වන්දනා
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
5: The Welcome Show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
5: The Welcome Show.
4: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: Meltol හිසරතය උන සෙම්ප්‍රති ශාව අංගපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළ
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන් දිනයයි මේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි සත්තර්මාපී වන්දනා පොසුන් පොහෝදා ධර්මදේශනය දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසේ පූජ්‍ය

සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු සද්ධර්මයෙන් කොටසක් අදත් ඔබ හැම දෙනාම ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාගේ සිත සුව පිණිස ඔබට මට දේශනා කළ උතුම් සද්ධර්මය නිතර නිතර මෙනෙහි කරන පිරිසක් විදිහට, විශ්වයේ සත්‍ය විදිහට පිළිගත්ත මේ උතුම් සද්ධර්මය ශ්‍රී ලංකාවාසී ඔබත් මාත් ඉතාම ගෞරවයෙන්, සෙනෙහසින්, ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන උතුම් දේශනාවක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. පින්වත්නි, මේ උදා වෙන්නේ ලෝකේ වටිනාම කාල සීමාවක්. මනුස්ස ජීවිතයක් හිමි වෙච්ච අපට මේ ලෝකේ වටිනාකම පිළිබඳව නිතර නිතර සොයා බැලීම් වලට ලක් කළ යුතු වෙනවා. ශාසනය තුල ජීවත් වෙන මේ සංසාරයට නිමා කරගන්න අවශ්‍ය කරන මඟ පාදා ගන්න ඔබත් අපත් මේ සසරේ දිවි ගෙවන හැම දෙනාම මේ ගොහෝර වූ සසරෙන් එතර වෙන්නයි මේ සෑම ක්‍රියාවක්ම අපි සිද්ධ කරන්නේ. අද ඔබට මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරගන්නේ මේ උතුම් පුන් පොහෝ දවස නිමිති කරගෙන. විශේෂයෙන් පොසොන් පුන් පොහෝ දවස කිව්වම ලක්වාසී ලෝකවාසී සියලුම බෞද්ධ අබෞද්ධ සෑම හිතක් තුළම කාවැදිලා තිබෙන සිද්ධියක් තියෙනවා. ඒ තමයි අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකා ද්වීපයට වැඩම කිරීම පිළිබඳව. උන්වහන්සේගේ වැඩම කිරීම තුළින් බුද්ධාගම සිංහල ජාතියට අමුතුම ප්‍රාණයක් ජීවයක් ලබා දුන්නා විතරක් නෙවෙයි, සමස්ත ලංකාවාසී සියලුම ජනතාව තුළ සભ્યත්වය, ගෞරවය, සදාචාරාත්මකව ක්‍රියා කරන ආකාරය, යමක් දිහා සත්‍යවාදීව දකින විදිහ, යම් කරුණක් කෙරෙහි යථාර්ථයෙන් දකින විදිහ කියලා දුන්නු දවස තමයි පොසොන් පොහෝ දිනේ කියලා කියන්නේ. පින්වත් ඔබ හැම දෙනාම ගොඩාක් දේවල් පොසොන් පොහොය පිළිබඳව කරුණු අධ්‍යයනය කරලා තියෙනවා. බුදුහාමුදුරුව පෙන්නපු දහම ලෝකේ පුරා පතුරවනකොට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා ද්වීපයට උන්වහන්සේට ධර්මචාරිකාව යෙදුනේ මේ උතුම් පිම්බිමයි. උන්වහන්සේ අද වගේ දවසක මේ පුන් පොහෝ දවසේ මේ ශ්‍රී ලංකා ද්වීපයට මිහින්තලාවට වැඩම කරනවා. ඒ වැඩම කරපු අවස්ථාවේ සිට ලංකාවේ වෙසෙන රාජ්‍ය නායකයාගේ සිට සතා සිව්පාවා දක්වා වෙනසකට ජාතියම පත්වෙන් තියදුනා. ඒ වෙනස ආවට ගියාට සිද්ධ වුණු දෙයක් නෙවෙයි. හැම දෙයකම ගැඹුරක් තියෙනවා. හැම දෙයකම වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම මිහිඳු හාමුදුරුව අපි හැමෝටම පොදු වේ ලබා දුන්නා. බෞද්ධ සංස්කෘතියේ ආදි කර්තෘවරයාණන් වහන්සේ වෙන්නේ මිහිඳු මහරහතන්. උන් වහන්සේ මේ ලංකා ද්වීපයට වැඩම කරලා මේ ලක්දිව හිටපු එක එක ගෝත්‍රවලට අයිති, යක්ෂ ගෝත්‍ර, නාග ගෝත්‍ර, එක එක සංකල්ප අධීක්ෂණය කරපු, එක එක සංකල්පවලට ඇබ්බැහි වෙච්ච, චාරයක් නැතිව ක්‍රියා කළ විශාල පිරිසකට
විචාරවත් බවක්, විචාරවත් ඇදහීමක්, විචාරවත්ව දැකීමක් මිහිඳු හාමුදුරු ඉගැන්වුවා. ලංකාවේ පළමු බුද්ධි පරීක්ෂණය සිද්ධ වෙන්නේ අද වගේ දවසක. අද තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා දේවානම් පියතිස්ස රජතුමාගෙන් පළවෙනි ප්‍රශ්නය විමසන්නේ, පළවෙනි බුද්ධි පරීක්ෂණය. එදා විමසනවා ඔබ අපි හැමෝම දන්නා අඹ ප්‍රශ්නය. අඹ ගැටලුවට නිවැරදිව පිළිතුරු දෙන රජතුමා බුද්ධිමතෙක්, ඒ වගේම ඥානවන්තයෙක්, ක්‍රියාසූරයෙක්, යමක් කරන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක්. මේ සිද්ධි ටික ඔක්කොම මිහිඳු හාමුදුරුව අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා තීරණය කළා මෙතුම තමයි මේ සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත කරන්න, මේ ධර්මය ව්‍යාප්ත කරන්න මූලිකය කරගත යුතු ප්‍රධානම චරිතය බවට පත් වුණා. එදා එතුමාගේ සහය ගත්තා. අරගෙන මේ සමස්ත ලෝකයේ තුල ව්‍යාප්ත වෙමින් පවතින සද්ධර්මය මේ ශ්‍රී ලංකාද්වීපයට අත්පත් කර දෙමින් මිහිඳු හාමුදුරුව ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. මේ දේශනාව චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් තමයි ආරම්භ කරන්නේ. මේ සූත්‍රයේ තුල ඉගැන්වෙන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන සූත්‍රයක් තමයි චුල්ලහත්ති පදෝපම කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක අධ්‍යයනය කරනවා. උන්වහන්සේ දෙසූ ධර්මයේ මොකක්ද කියලා අධ්‍යයනය කරනවා. උන්වහන්සේ ව්‍යාප්ත කළ සංඝ පරපුර කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරනවා. මේ උතුම් තුනුරුවණේ තියෙන වටිනාකම ශ්‍රේෂ්ඨත්වය මේ විශ්වයට ලෝකයට කියා දෙන සූත්‍රය තමයි චුල්ලහත්ති පදෝපම කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා අපිට දහම තුලින් කියලා දෙනවා. ධර්මයේ තියෙන වටිනාකම තුලින් අපිට කියලා දෙනවා. දහමේ අගයෙන් අපිට කියලා දෙනවා. පින්වත්නි, බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු ජානුස්සෝනි කියලා පුරෝහිතයෙක්, මේ බමුණා කොසල් රජතුමාගේ අග්‍ර පුරෝහිතය. මේ ජානුස්සෝනි පුරෝහිත බමුණා අග්‍ර පුරෝහිතයා බුදුරජාණන් වහන්සේ ගැන අධ්‍යයනයක් කරනවා. බුදුරජාණන් වහන්සේ කවුද, උන්වහන්සේගේ ගුණය මොකක්, අධ්‍යයනය කළාම එතුමට දැනෙනවා බුදුහාමුදුරුවෝ කියන්නේ, ධර්මයේ කියන්නේ, සංඝයා කියන්නේ, මේ තුනුරුවන කියන්නේ ලෝක සත්‍යයක්. මේ දහම තුළ යම් කෙනෙක් මේ ධර්මය අධ්‍යයනය කරනවා නම් සැනසුමක් ස්ථීරයි කියන එක උන්වහන්සේ ගැන්වා. එනිසා මේ සියල්ල දැනගත් ජානුසෝනි කියන පුරෝහිත තමන්ගේ මිත්‍රයෙක් හිටියා පිලෝතික කියලා පරිබ්‍රාජකයෙක්. දවසක් අහනව පිලෝතික පරිබ්‍රාජකයා ජානුසෝනි පුරෝහිතගෙන්, කවුද ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ, මොකද්ද ඔය තෙරුවන කියන එකේ තියෙන වටිනාකම, ඔබත් ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා, ඔබත් යම් යම් ගුණයක් ලැබුවද, ඔබටත් යම් වාසියක් ලැබුණද කියලා අහනවා. ඒ වෙලාවේ ජානුසෝනි කියනවා පිලෝතික පරිබ්‍රාජක මිත්‍රය, මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මේ ලෝකේ වටින දේවල් මම ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම හරිම ලස්සනයි. ඒ වගේම හරිම ශ්‍රේෂ්ඨයි. ඒ වගේම අපිට විතරක් නෙවෙයි මේ මුළු විශ්වයේම ඉන්න සතා සිව්පාව දක්වා, මේ ලෝකේ ඉන්න දිව්‍ය දෙවිදේවතාවුන් දක්වා, ඒ වගේම සතරාපාය ඉන්න අය දක්වා හැමෝටම ප්‍රයෝජනවත්. එනිසා මම කරුණු හතරක් අධ්‍යයනය කළා. බුදුරජාණන් වහන්සේගේ වටිනාකම් මං හොයාගත්තා. ජානුසෝනි කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අතිශ්‍රේෂ්ඨයි, අති උත්තමයි.
ඔබත් මේ කද්දියනේ කරන්න. පිලෝතික කියනවා, අපි ලේසියෙන් එහෙම අන්‍ය ආගමක් අපි අධ්‍යයනය කරන්න ඕනි නෑ. අපි ප්‍රශ්න ටිකක් අහමු ගිහිල්ලා බුදුහාමුදුරන්. අපි දන්න ප්‍රශ්න ටිකක් අමාරුවෙන් අහමු. අහලා බුදුහාමුදුරන්ට උත්තර දෙන්න බැරි විදිහට ප්‍රශ්න ටිකක් අහමු කියලා මේ දෙන්නම ගිහිල්ලා බුදුහාමුදුරුව අභියස වාඩි වෙලා විවිධ ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝ අහන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ජානුසෝණිය විස්මීයට පත් වෙනවා. පිලෝතික විස්මීයට පත් වෙනවා. ඇයි? තව ඉදිරියේදී අහන්න තියෙන ප්‍රශ්න ටික බුදුහාමුදුරුව ඒවටත් උත්තර දෙනවා. ඒ ප්‍රශ්නත් බුදුහාමුදුරුව ඉදිරිපත් කරනවා. උන්වහන්සේ මේවටත් උත්තර දෙනවා. මේ දෙන්න විස්මීයට පත් වෙලා කලබල වෙනවා. ජානුසෝණිය පුරෝහිත, අපි හිතාගෙන ආපු කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ. මේක තමයි බුදුහාමුදුරන්ගේ ගුණේ. මේක තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සියල්ල දන්නවා. අපේ සිත් තුල තියෙන දේවල් පවා උන්වහන්සේ දන්නවා. මේ සංසාරයේ දවසෙන් දෙකෙන් උන්වහන්සේ මේ බුද්ධත්වයේ අවබෝධ කරගත්ත කෙනෙක් නෙවෙයි. සාරාසංග කල්ප ලක්ෂයක් පුරාවට මේ විශ්වයේ තුල පෙරුම් පෙරුවා. ඒක එක ආත්මයක් නෙවෙයි. ආත්ම සිය දහස් ගණනක් උන්වහන්සේ මේ වෙනුවෙන් කැප කළා. මේ විශ්වයේ ඉන්න ජීව ආජීවි සෑම වස්තුවක් පිළිබඳවම උන්වහන්සේට දැනුම තියෙනවා. උන්වහන්සේට ඒ පිළිබඳ සියලු විස්තර සවිස්තරාත්මක ඉදිරිපත් කරන්න පුළුවන් ඥාන ශක්තිය තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාම විස්මයට පත් වෙලයි. දවසක් ගිහිල්ලා ජානුසෝණිය බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුහාමුදුරනි, ඔබ වහන්සේගේ ධර්මය හස්තියෙක් වගේ, හස්තියෙක්ගේ පාදයක් වගේ. එතකොට ඔබ වහන්සේ කොහොමද තීරණය කරන්නේ ඇතාගේ පාදය ගත්තේ කැලේ ඉන්න විශාලම සතාගේ පාදේ විදියට? ඔබ වහන්සේට තීරණය කරන්න පුළුවන්ද මේ තමයි ලොකුම ඇතාගේ පාදය තමයි මම ගත්තේ කියලා? ඒ වෙලාවේ බුදුහාමුදුරු කරුණු හතරක් කියනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරු පෙන්නනවා, පුරෝහිත, එහෙම එකවාරේ තීරණය කරන්න බෑ. වාමනිකා කියලා ඇතින්නක් ඉන්නවා. මේ ඇතින්නගේ කකුල් ඉතා විශාලයි. අපි සාමාන්‍යයෙන් දකින ඇතින්නියකට වඩා අති විශාලයි. ඒ විශාල ඇත්පා තියෙන ඇතින්න වාමනිකා කියන ඇතින්නක් ඉන්නවා. ඒ ඇතින්නගේ පාද තමයි විශාලම පාද විදිහට පිළිගන්නේ. මේ ධර්මය ඒ වගේ, ධර්මයේ තියෙන වටිනාකම, දහමේ තියෙන අගය අපේ ජීවිතයට එකතු කරගන්න. ඒකෙන් පෙන්වන්නේ විශාල බවයි. මේ ධර්මයේ අති විශාලයි. ඒ වගේම මේ තමයි විශාල ඇතා කියලා මට තීරණය කරන්න, ඔබට තීරණය කරන්න බෑ මට පුළුවන් වුණාට. උච්චා කාලාරිකා කියලා ඇතින්නක් ඉන්න. මේ ඇතින්න තමයි මේ කැලෑවේ ඉන්න. උච්චා කාලාරිකා කියන ඇතින්න තමයි උස්සම ඇතින්න විදිහට අපි පිළිගන්නේ. ඔබ දැකලානේ. ඊළඟට කියනවා විශාලම පාද තියෙන්නේ උච්චා කනේරුකා කියලා ඇතින්නක් ඉන්න. ඒ ඇතින්නගේ පාද තමයි අති විශාල පාද, අති විශාල ඇඟ. මේ සද්දන්ත ශරීර තියෙන කෙනා තමයි උච්චා කනේරුකා කියන ඇතින්න. මේ උච්චා කනේරුකා ඇතින්න විශාල නිසා සමාජයේ පිළිගන්නවා ලොකු ඇතින්නක් කියලා. මේ ඇතින්න හා සමාන ඔබට කියන්න බෑ මේ තමයි ප්‍රමාණී කියලා. මේ සියලු කාරණා වලින් ඔබට ප්‍රකාශ කරන්න බෑ ජානුසෝණිය, මේ තමයි විශාලම පාදේ කියලා. මොකද මීට වඩා විශාල සද්දන්ත ඇත්තු ඉන්න පුළුවන්. ඒගොල්ලෝ මහා කැලේ හැංගිලා නොවෙන්න පුළුවන්. ඔබ යන පාරේ නිදාගෙන ඉන්න පුළුවන්. ඔබට පේනමානී ඉන්නව පේන්න පුළුවන්. මේ සියල්ල දකින්න පුළුවන්. මේ ඔක්කොම එකතු කරත් චුල්ලහත්ති පදෝපමයි. ඇතෙක්ගේ පාදේ මා මූලික කරගත්තේ මේ විශ්වයේ සිටින විශාල පාද තියෙන සතෙක් ඉන්නවා නම් ඒ විශාල පාද තියෙන්නේ හස්තියට. හස්තියගේ පාදයේ මුල් කරගෙන මේ විශ්වයේ තියෙන සත්‍ය ධර්මය
ඔබලාට කියල දෙන්න විශාලයි ගැඹුරුයි බරයි කියන එක තේරුම් ගන්න. මේ අවස්ථාව තමන්ගේ ජීවිතයේ බවට පත්කරගත යුතුයි. එසේ නොවන හැම වෙලාවකම ජීවිතයේ වටිනාකම් ජීවිතේ නෑත් වෙනවා. මේ සංසාරයේ තියෙන ස්වරූපය අපි කවුරුත් නිතර නිතර අධ්‍යයනය කළ යුතු එකක් පින්වත්. මේ සසරේ බය කියන එක ඔබට මට තේරෙන එක. ඒ බය දුරු කරගන්න මේ සංසාරයේ අපිට සරලව බණක් කියලා දුන්නනම් මුලින්ම ඒ මිහිඳු මහරහතන් වහන්සේ. මේ ලංකාද්වීපයේ උන්වහන්සේ වැඩම කිරීමත් සමග මේ සමාජයේ හිටපු මිනිස්සුන්ට ගුණධර්ම කියලා දුන්නා. කනබොන යන විදිහ අඳින පළඳින තැනේ ඉඳන් අපිට කරුණු ටික කියලා දුන්නා. සංසාර ගමනේ නිමාව දක්වාම ඔබ ගමන් කළ යුතු වෙන්නේ මෙහෙමයි කියලා දුන්නා. ඒකෙදි මුලින්ම ඔබ දන්න කාරණාව තමයි පින්වත්නි, උන්වහන්සේ ලංකාවට වැඩම කරලා රජතුමත් එක්කම මේ ලංකාද්වීපේ වටා සංචාරය කරන. ඒ අනකොට දැක්ක සිද්ධි ටිකක් තිබුණා. සමහර තැන්වලට ගියාම දැක්ක විශාල පිරිස එකතු වෙලා විශාල වෘක්ෂයක් ළඟ ඉඳගෙන වැඳගෙන යාඥා කරනවා. විවිධ ශ්ලෝක කියනවා. විවිධ දේවල් කියමින් ඉල්ලීම් කරනවා. තමන්ගේ දුක කියනවා. විශාල ගස්වලට තමයි මේ මිනිස්සු රොක් වෙලයි. එහෙම පිරිස් දැකලා ගෙල්ලේ මිනිස්සුන් ආමන්ත්‍රණය කරනවා. කවදාවත් බුදුරුවක් වගේ මේ කසාවතක් නොදකපු පිරිසක් එදා මිහිඳු මහරහතන් වහන්සේ ජීවමානව දකිනවා. දැක්කම ඒ වටා එකතු වෙනවා. කවුද මේ තැනත්තා? හරිම වෙනස්. මේ ලංකාද්වීපයේ තුල අපි නොදකපු චරිතයක් වෙනසක් තියෙනවා. උන්වහන්සේව ඇසුරු කරන්න පෙළඹෙනවා. මිහිඳු හාමුදුරුවෝ එක පාරම මිනිස්සුන්ට බැන්නේ නැහැ. දොස් කිව්වේ නැහැ. ඔබ කරන ක්‍රියාවේ තියෙන යථාර්ථය මොකද්ද කියලා විමසුවා. මිනිස්සු කියන්නේ අපේ පිහිටට ඉන්නේ මේ වෘක්ෂයේ ඉන්න දේවතාවෙක් විතරයි. ඒ දේවතාව අපිට පිහිට වෙන බව අපි දන්නවා. ඒ නිසා මම අපි මේ වෘක්ෂයට වන්දනාමාන කරමු. ඒ වෙලාවේ මිහිඳු හාමුදුරුවෝ දැක්කා මේගොල්ලෝ කරන මේ මිත්‍යාවේ තියෙන ඵලයක් නෑ. ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ තමන්ගේ එකම නැගණිය වුණු සංගමිත්තෙරණියට මේ පිළිබඳ විස්තර යවලා ඒ වෙනුවෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් ශ්‍රී ලංකාද්වීපයට වඩම්මලා අදටත් ඔබත් අපත් පූජනීය ලෙස වන්දනා කරන ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ස්ථානයේ රෝපණය කළා. රෝපණය කරලා අරමුණක් නැතුව වන්දනාමාන කරපු මිනිස්සුන් ආමන්ත්‍රණය කරනවා. මිහිඳු හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරලා කියනවා, පින්වත්නි, ඔබ මෙතෙක් කල මේ විශාල වෘක්ෂවලට වැඳා වැන්දේ ඔබට යම් සහනයක් පතාගෙන මේ වෘක්ෂ දේවතාවන් ඔබට පිහිට වෙනවා කියලා හිතාගෙන, පින්වත්නි, ඔබට ඒ වෙනුවට මම මේ ලෝකේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුද්ධත්වය අවබෝධ කරගන්න උන්වහන්සේට සෙවණ දුන්න, උන්වහන්සේට පිට දුන්න, උතුම් බුද්ධත්වයේ ලබාගෙන සතියක් පුරාවට අනිමිස ලෝචන පූජාවෙන් ඇසිපිය නොහෙලා සතියක් සිත් පිට නැති මේ බෝධින් වහන්සේට ගෞරව කරපු බෝධින් වහන්සේගේ අංකුරයක් මේ ලංකාද්වීපයට අපි වැඩම කළා. ඔබ ගිහිල්ලා වැඳුම් පිදුම් කරන්න, ඔබේ අරමුණු ඉෂ්ට වේවි, ඔබට සහනය කායික වශයෙන් මානසික වශයෙන් ලැබේවි, ඔබේ ජීවිතයේ මෙලව පරලව දෙලව සුවපත් කරගන්න ඔබට හැකියාව ලැබේවි. ඒ නිසා ඔබ ඔබලාගේ නිති ගමන් මඟ වෙනස් කරගන්න, එන්න වඳින්න පුදන්න ගෞරව කරන්න අරමුණක් ඇතිව ක්‍රියා කරන්න. අන්න පෙන්නලා දුන්නු ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. එකල හිටපු මිනිස්සු විශාල පිරිස් දැන් එන්න පටන් ගත්තා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කරන්න. උන්වහන්සේ පෙන්වෙ මේකේ රුක්ෂ වන්දනාවක් නෙවෙයි, මේ තමයි ලෝකයේ සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්න සෙවන ලබා දුන්න රුක්ෂය. ඔබ මෙනෙහි කරන්නේ ඒක. එහෙම නැතුව මේක ගහක්, මේක වෘක්ෂයක්, මේකත් තවත් අපි අදහපු ගහක තවත් නමක් විතරයි කියලා මොහොතක්වත් හිතන්න එපා.
ඔබ මේක මෙනෙහි කරන්න මේක රුක්ෂයක් විදිහට නෙවෙයි. ලෞතුරා බුදු හාමුදුරු මතක් කරන්න. උන්වහන්සේට සෙවන දුන්නු මේ රුක්ෂය මතක් කරන්න. ලෝකයේ උත්තරීතර තැනැත්තා සතිය ඇසිපිය නොහෙලා මේ වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ අදිෂ්ඨාන කරා. තමන්ට උදව් කළ උපකාර කළ මේ රුක්ෂයට ගරු බුහුමං කළා. මේව මතක් කරන්න. මේ ගුණයෙන් ඔබට සෙතවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන. අදටත් පින්වත්නි අපි කළ යුත්තේ ඒකයි. ඔබ ගිහිල්ලා බෝධියක් ළඟ වැඳ වැටි තමන්ගේ දුක ප්‍රකාශ කිරීමෙන් තමන්ට සැනසුම නොලබෙන්න පුළුවන්. ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි අදටත් අපේ ජීවිතයේ යම් කරදර බාධක ඇති වෙන හැම වෙලාවකම අපිට මතක් වෙන්නේ බෝධිය. අපි බෝධීන් වහන්සේ අභියස ළඟට ගිහිල්ලා පැන්කලයක් අරගෙන බෝධිය ටිකක් ඕ නාවන්නේ සිහි කරන්න බුදු ගුණ සිහි කරන්න. එදා මේ ලෝකයේ උතුම් බව බුදු බව ලබන් උන්වහන්සේට සෙවන දුන්නු තැන සෙවන දුන්නු රුක්ෂේ සිහිපත් කරන් ඔබට ලැබේවි ඔබේ ජීවිතේ මෙලවටත් පරලවටත් වැඩදායි සුවදායි සැනසුම උදා කරගන්න පුළුවන් වෙන අන්න එතකොට. එහෙම නැතුව අපේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා විතරක් මේ වන්දනාමාන කිරීමෙන් පළක් ලැබෙන්නේ නැහැ පින්වත්. ඒක හොඳින් සිහියට ගන්න. අපි නූතනේ ජීවත් වෙන පිරිස බුද්ධිමත් වෙන්න ප්‍රඥා ගෝචර වෙන්න යමක් දිහා ගැඹුරින් දකින්න මිනිසුන්ට තර්ක විතර්ක කරන්න පුළුවන්. රුක්ෂයකින් මොනවද ලැබෙන සහන කියලා. නිසා මිනිසුන්ගේ මිත්‍යා දේවල් වලට ගෝචර නොවි. ඔබ බෞද්ධයෙක් විදිහටත් වෙන යම් කෙනෙක් විදිහටත් මේ ලෝකේ වැඩිපුරම වන්දනාවට පාත්‍ර වෙන රුක්ෂයක් තියෙනවන ලෝකේ ඒකම බෝධින් වහන්සේ. මේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. ඒ බෝධින් වහන්සේට අදටත් ලක්ෂ ගණන් මිනිස්සු මේ වෙනකොට වන්දනා කරනවා. කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ වැඳුම් පිදුම් වලට පාත්‍ර වෙන. ඒ සහනය ඔබේ ජීවිතයට ලං කරගන්න පුළුවන්. ඒකයි එදා වෙනස් කරලා පෙන්වයි. මිහිඳු මහරහතන් වහන්සේ වෙනස පෙන්නවා. ඒ වෙනස අදටත් ඔබත් මාත් අධ්‍යයනය කරනවා. ජීවිතයේ දිහා දකින්නේ අන්න ඒ විදිහටයි. වටිනා දේවල් විනාශ කරන්න බෑ. වටිනා දේවල් වල ජීවිතයට එකතු වුණාම ඒවා විනාශ වෙන්නෙත් නෑ. සංසාරයකට වැදගත් වෙනවා. මෙලව පරලව දෙලව අභිවෘද්ධිය කෙරෙහි වටිනාම අවස්ථාවන් බවට පත් වෙනවා. සසර දිනන තැනකට ගෙනියන්න මේ උතුම් මග අපිට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා එදා මිහිඳු මහරහතන් වහන්සේ කළ උත්තරීතර කළගුණ සැලකීම බලන්න. මිනිස්සුන්ගේ හදවතට මොහොතකටවත් දුකක් නොදැනෙන්න මේ වටිනා අදහස ආදේශ කරලා දුන්නා. එදා මිනිස්සු සිත්විත් නැති අරමුණක් නැති රුක්ෂවලට වන්දනා කරමින් සිටියා. ඒ වෙනුවට අරමුණක් ඇති කළා. ඒ අරමුණ අදටත් මේ ලෝකයේ තුලම වන්දනාවට පාත්‍ර වෙලා තියලා ඒ වෘක්ෂයක් වන්දනා කරන විදි. එදා උන්වහන්සේ විශාල පර්වතවලට මිනිස්සු වැඳගෙන ඉන්නවා දැක්කා. ඒ ප්‍රදේශයේ තියෙන විශාල පර්වතවල ළඟට ගිහිල්ලා මිනිස්සු දන ගාගෙන පර්වතයේ දිහා වැඳගෙන පර්වතයේ ඉන්න දෙවිවරුන්ට යාඥා කරනවා ඉල්ලීම් කරනවා. මේක දැක්ක මිහිඳු හාමුදුරු ඒ අයට පෙන්නවා ඔබලා මේ කරන වන්දනේ යම් ඵලයක් තියෙනවද අරමුණක් තියෙනවද මොනවද මේකේ අවසානයේ ඔබලා බලාපොරොත්තු වෙන්නේ. ඒකේ අරමුණක් නැහැ. මිනිස්සු හිතනවා මේ විශාල පර්වතේ පබ්බත දේවතාවෙක් ඇති කියලා. එහෙම හිතාගෙන ඒ අය වැඳුම් පිදුම් කරනවා. අරමුණක් නැහැ. මේ වගේ අර්ථ ශූන්‍ය ක්‍රියා දැක්ක මිහිඳු හාමුදුරුවෝ ඒ මිනිස්සුන්ට ආදේශ කරලා දෙනවා ඒ හා සමානම එකක් බලන්න පර්වතේ වගේමයි චෛත්‍ය කියන එක. චෛත්‍යයක් නිර්මාණය කළා. දවසෙන් දෙකෙන් නෙවෙයි විශාල රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය අරගෙන මේ අර්ථයක් නැතිව වැඩ කරන මිනිස්සුන්ට අර්ථ සම්පන්නව ක්‍රියා කරන විදිය ගැන කියලා දුන්නා. උන්වහන්සේ චෛත්‍යයක් නිර්මාණය කළා. දේවානම් පීතිස්ස රජතුමා එකතු වෙලා ථූපාරාමය හදලා මිනිස්සුන්ට පෙන්නලා දුන්නා. ඔබ විශාල පර්වත වඳින්නේ අරමුණක් නැතිව. එහෙම ඕනේ. ඒ පර්වතේ හා සමාන මේ චෛත්‍ය වන්දනා කරන්න. හැබැයි මේකේ අරමුණක් තියෙනවා.
මේ චෛත්‍යයේ පාදේ සිට ඉහළ කොත්වහන්සේ දක්වා චූඩා මාණික්කයේ දක්වා අරමුණක් තියෙනවා. එක යථාර්ථයක් තියෙනවා. මේ විශාල ගර්භය වගේ ඔබට පේන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය මහ ගොඩක් පොඩි නෑ, හරිම විශාලයි. මේ සද්ධර්මය තැම්පත් කරලා තියෙන ඒක ඔබ අධ්‍යයනය කරන්න. මේ පේසා වලලු තුනක් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියලා ඔබ මෙනෙහි කරන්න. ඔබ මේ ජීවිතයේ වටිනාකම අධ්‍යයනය කරගන්න. හතරස් කොටුවක් තියෙනවා, චතුරාර්ය සත්‍යය කියන්න. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා, දේවතා කොටුවක් තියෙනවා, චූඩා මාණික්කයක් තියෙනවා. ඔබ මේ සංසාර ගමනේ මේ සමස්ත ධර්මයෙන් අධ්‍යයනය කරලා ඔබ දිනුව මේ චූඩා මාණික්කය හා සමානයි. නිවන තමයි අවබෝධ වෙන්නේ. සංසාර ගමන දිනනවා, සසර කොතනකවත් පරදින්නේ නැහැ. ජීවිතයේ දිනන තැනටම අරගෙන යනවා. ආන මීඳු හාමුදුරුව අර විශාල පර්වත වැඳපු මිනිසුන්ට හිමීට ආදේශ කරලා දෙනවා චෛත්‍යයක් වන්දනා කරන විදිහ. චෛත්‍යයේ තියෙන වටිනාකම කියලා දෙනවා. ඒ සද්ධර්මයේ තියෙන අංග උපාංග පිළිබඳව චෛත්‍යයට ආදේශ කරලා දෙනවා. ඒව සිහි කරන්න, ඒව මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරලා මේ චෛත්‍ය වන්දනාව සිද්ධ කරන්න කියලා. බලන්න පින්වත්, කොයි තරම්නම් සංවේදීව උන්වහන්සේ මේව කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබත් අබත් අද මේ සමාජය තුළ ඉගෙනීම් කටයුතු කරන අය, ඔබ ඉගෙන ගන්නකොට විවිධ වෘත්තීන් තෝරාගෙන ඉගෙන ගන්න. මේ ලෝකේ ලංකාද්වීපය තුළ හිටපු ශ්‍රේෂ්ඨතම ඉංජිනේරුවරයා වෙන්නේ කවුද? මිහිඳු හාමුදුරුවෝ. උන්වහන්සේ තරම් ඉංජිනේරු මොළයක් තිබුණු කෙනෙක් මේ ශ්‍රී ලංකා ද්වීපය තුළ මුල් කාලයේවත් හිටියේ නැහැ. බුදු හාමුදුරුවෝ හැර මම මේ කියන්නේ. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ අද අනුරාධපුරයේ තියෙන මේ සෑම බෞද්ධ ස්ථානයක් චෛත්‍යයක් නිර්මාණය කළේ උන්වහන්සේගේ ඥාන ශක්තිය. උන්වහන්සේ තමයි රජතුමාට පෙන්වුවේ, අනිකුත් සෑම දෙනාටම කියලා දුන්නේ, ඔබලා ඉංජිනේරුවරු වශයෙන් මේන්න මේ තැන මේ දේ හදන්න, මේන්න මේ තැන තමයි මේක රෝපණය කරන්න ඕන, මේ විදිහටයි මේ කටයුතු කරන්න. මගුල් ඇතාගේ උදව් උපකාර අරගෙන උන්වහන්සේගේ ඥාන ශක්තිය මේ ලෝකේ අදටත් බලන්න අනුරාධපුරයට ගිහිල්ලා නිර්මාණ පූජනීය ස්ථාන පිහිටලා තියෙන තැන් ඒව කොයි තරම් ගැළපෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. උන්වහන්සේගේ ප්‍රදේශ බෙදීම බලන්න කොයි තරම් ලස්සනයි, කොයි තරම්නම් ඥානශීලීව ඒව කරලා තියෙනවා. එනිසා පින්වත්නි, එදා මිහිඳු හාමුදුරුවෝ ඔබට මට මේ සමාජයට මිනිස්සුන්ට කොච්චර හිතවත්ව ජීවත් වෙන්නද, උන්වහන්සේ මේ ලංකා ද්වීපය තුළ පිරුණුවන් පානකම්ම උන්වහන්සේ මේ සමාජයේ මිනිස්සුත් එක්ක වැඩ කළා, මිනිස්සුන්ට නිවැරදි මඟ කියලා දුන්නා, දහමේ තියෙන අගය කියලා දුන්නා. දවසින් දෙකෙන් නෙවෙයි මේවා මිනිස්සුත් එක්ක එකතු කරගෙන රාජ්‍ය අනුග්‍රහය ඇතිව උන්වහන්සේ සමග වැඩම කරපු අනිකුත් පිරිසත් එකතු කරගෙන මේ සමාජයට කළ සේවය මෙහෙවර අනන්තය ප්‍රමාණයි. මිහිඳු මහ රහතන් වහන්සේ කිව්වම අනුබුදු මිහිඳු හිමියන් විදිහට අපි සලකන්, බුදුරජාණන් වහන්සේ දෙවැනි බුදුන් විදිහට සලකන් ලංකාවට වැඩම කරපු මිහිඳු හාමුදුරුවෝ. උන්වහන්සේ මේ සමස්තේ පිළිබඳව විශේෂයෙන් ලංකා ද්වීපයේ තෝරගෙන වැඩම කරලා උන්වහන්සේ මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවිතයට කතා කළා. එදා කතා කරපු දේවල් අදටත් අද අපේ සමාජය තුළ මේ කතා බහට ලක් කරන්න එක අංශයක් නෙවෙයි, හැම අංශයක්. කුඹුරු වැඩ කරන මිනිසුන්ට කුඹුරේ වැඩ කරන විදිහ කියලා දුන්නා. පේස කර්මාන්තවල වැඩ කරන අයට මහන එකේ ඉඳන් කියලා දුන්නා. අනිකුත් වැඩ කරන මැටි වැඩ කරන මිනිසුන්ට ඒ වැඩ කරන විදිහ කියලා දුන්නා. වඩු වැඩ කරන මිනිසුන්ට වඩු වැඩ කරන විදිහ කියලා දුන්නා. පිළිමයක් ප්‍රතිනිර්මාණය කරන මූර්ති කලාවන් ගැන කියලා දුන්නා. මේ ලංකාවට වැදගත් වෙන කරුණු කාරණා ගොඩක් උන්වහන්සේ
මේ සමාජගත කරපු කෙනෙක්. සමාජයේ මිනිසුන්ට අවශ්‍ය කරන දැනුම විතරක් නෙවෙයි, ආර්ථිකමය වශයෙන් ජීවිතයට අවශ්‍ය කරන කරුණු කාරණා සියල්ල උන්වහන්සේ ගොනු කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, සිය දහස් ගණන් මිනිස්සු උන්වහන්සේගේ රාජකාරිය ක්‍රියාත්මක කරනකොටම මේ ලංකාද්වීපයේ තුල උන්වහන්සේ ධර්මයෙන් මිනිස්සු දහස් ගණන් සසර ගමන කෙටි කරවන්න. සසරේ තියෙන වටිනාකම මිනිසුන්ට කාවත් දන්නත් උන්වහන්සේ තනි කළේ නෑ. උන්වහන්සේගේ ධර්මය අහලා අනුලා දේවිය ඇතුළු 500ක් පැවිදි වෙනවා, අනාගාමික පිරිස බවට පත් වෙනවා. බලන්නකො, බුදුහාමුදුරන්ගේ ධර්මයේ මිහිඳු හාමුදුරුවෝ ලංකා ද්වීපයේ තුල පතුරවනකොට ඒකට එකඟ වෙච්ච පිරිස කොච්චරද කියලා. කාන්තාව විතරක් රජ බිසෝවරු මේකට එකතු වුණේ. අනුලා දේවිය ප්‍රදාන කරගෙන 500ක් සසුන්ගත වෙනවා, අනාගාමී වෙනවා. නිකම්ම නෙවෙයි, ඒ අයත් අර අපි මුලින් කියපු නාග ගෝත්‍රි තුඹසක් ළඟට ගිහිල්ලා නාගයෝ අදහන, අහස දිහා බලාගෙන ඉරහඳ තාරකා අදහන, විශාල පර්වත විශාල වෘක්ෂ ළඟට ගිහිල්ලා දෙවි දේවතාවුන් වැඳුම් පිදුම් කරමින් සහන පතපු අය. ඒ අයට මේ ජීවිතයේ යථාර්ථය ගැඹුර කියලා දුන්නා, හරි දේ ඉගෙන ගන්න විදිහ කියලා දුන්නා. එදා කියලා දුන්න මේව තේරුම් ගත්ත පිරිස වැඩි. බලන්නකො, කාන්තාව 500ක් එකවර මහාන වෙන්න තරම් උන්වහන්සේගේ ධර්මය කොයි තරම්නම් මිනිසුන්ගේ සිත්වල ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඇද්ද? බුදුහාමුදුරෝ දෙසූ ධර්මයේ කොයි තරම්නම් මිනිසුන්ගේ ජීවිතවලට සහනයක් ලැබිලා ඇද්ද? ඒ සහනයෙන් ජයගත්තු කොච්චරද? එනිසා එතනින් නොනැවති අරිට්ට කුමාරයාගේ සිට මේ ලංකා ද්වීපයේ තුල ප්‍රථමයෙන් පැවිදි වෙලා සසුන්ගත වෙන ක්‍රමයේ කියලා දීලා මේ ජීවිතයේ වටිනාකම එදා මෙදා තුර අද දක්වා ගිහියෝ තරුණියෝ තරුණියෝ මේ සමාජයේ සසුන්ගත වෙන්නේ ධර්මයේ ගැන යම් හෝ කරුණක් දැනගෙන. ඒ දැනගත්ත කාරණා අපේ ජීවිතයට ඉතා වටිනවා. මිහිඳු හාමුදුරුවෝ එක තැනකින් චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ විතරක් දේශනා කරලා නතර වෙච්ච කෙනෙක් නෙවෙයි. දවස් 7ක් යනකොට දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන්නේ 7 වෙනි දවසේ. පින්වත්නි, පළවෙනි දවසේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ත්‍රිවිධ ගුණය පිළිබඳව එහි තියෙන ශ්‍රේෂ්ඨත්වයෙන් මේ විශ්වයට කියලා දුන්නා, ලෝකයට කියලා දුන්නා. එදා කියලා දීපු කාරණා අදටත් ඔබත් මාත් අනුගමනය කරනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ බුද්ධං සරණං ගතෝ, අපේ ජීවිතයේ බුදුන් සරණ යා යුතුමයි. ධම්මං සරණං ගතෝ, අපි හැමෝම දහම් සරණ යා යුතුයි. සංඝං සරණං ගතෝ, අපි සංඝුන් සරණ යා යුතුයි කියන කාරණාව ජීවිතයට ප්‍රත්‍යක්ෂ කරපු, ජීවිතයට හැඟෙන දැනෙන විදිහට කියලා දුන්නු මිහිඳු මහරහතන් වහන්සේ ඔබට අපට කියලා දුන්නා මේ තුනුරුවනේ තියෙන වටිනාකම මේ පළවෙනි සූත්‍ර දේශනාවේ. දෙවැනියට උන්වහන්සේ දේශනා කරන්නේ දේවදූත කියලා සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාව තුලිනොත් මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවන චක්‍රයට වැදගත් කරුණු ගොඩක් ඉගැන්වුවා. මේ කාරණා සියල්ල තුලින් උන්වහන්සේ අපිට පෙන්නලා දෙනවා මේ සමාජයේ තුල දිවි ගෙවෙනකොට සතර අගතියෙන් තොර වෙන්න පංච සීලය ආරක්ෂා කරගන්න, නිවරදිව බෞද්ධෙක් විදියට හෝ මිනිසෙක් විදියට මේ විශ්වය තුල දකින්ද, හරි දේ හරි විදියට දකින, වැරදි දේ වැරදි විදියට දකින, සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ විදියට දකින කෙනෙක් බවට පත්වෙන. වැරදිනම් වැරදි විදියටම ඒක ප්‍රතික්ෂේප කරන්න, හරිනම් හරි විදියට ඒක සම්මාන සහිතව පිළිගන්න, මේ කාරණාව අපිට කියලා දෙන්න. තොර උන්වහන්සේ මේ සමාජයේ තුල ඉන්න මිනිසුන්ගේ ජීවිතයට පළවෙනි දවසේ කියලා දුන්නු තුනුරුවනත් දෙවෙනි දවසේ කියලා දෙන දේව දූත සූත්‍රයත් මේ සමාජයේ මිනිසුන්ගේ ජීවන චක්‍රය බොහෝ සෙයින් වෙනස් කළා. තුන්වෙනි දවසේ උන්වහන්සේ දේශනා කරන්නේ ආසිවිසෝපම කියන සූත්‍ර දේශනා. ආසිවිසෝපම සූත්‍රයේ තුලිනොත් මේ සමාජයේ මිනිසුන්ගේ ජීවන චක්‍රය
පවත්වගෙන යන විදිහ. ජීවිතයට වැදගත් වටිනාකමක් තියෙන විදිහ උන්වහන්සේ කියල දෙන්නේ මේ සූත්තර දේශනාව තුළ. ඒ සූත්තර දේශනාවත් අහලා දහස් ගණන් මිනිස්සු සෝවාන් සකුරුදාගාමි අනාගාමි පළවලට පැමිණිලා තමන්ගේ මේ ජීවිතයේ වටිනාකම ජීවිතයට එකතු කරගත්. එහෙම එකතු කරගෙන ජීවන ගමන පවත්වාගෙන යාමි තමන්ගේ ජීවිතයෙන් මේ ආගම දහම පිළිබඳ විශ්වයේ තුළ තියෙන සත්‍යයේ ජීවිතයට එකතු කරගත්. හතරවෙනි දවස වෙනකොටත් උන්වහන්සේ තමන්ගෙන් විය යුතු යුතුකම ඉෂ්ට කරමින් ඉන්නේ. අනමතග්ගිය කියන සංයුක්තයේ උන්වහන්සේ දේශනා කරන්නේ හතරවෙනි දවසේ. බලන්න දවසකට එක එක සූත්‍ර ගානේ මේ මිනිසුන්ට කියලා දෙමින් මේ විශ්වයේ තියෙන සත්‍ය සමාජගත කරන්න උන්වහන්සේ කොච්චර කැපකිරීම කරලා තියෙනවද. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ඔබට මට මේ ලෝකයට පුදුමාකාර පණිවිඩ ගොඩක් ගෙනත් දීලා තියෙනවා. හරි දේ යමක් ඉගෙන ගන්න, සත්‍ය ධර්මතාවයන් නිවැරදිව ඉගෙන ගන්න, තමන්ගේ ජීවිතයේ යම් ක්‍රියාවක් කරනකොට ඒකේ දිගඵලල හොඳ නරක දැනගන්න, ඒ කරන ක්‍රියාවේ යහපත අයහපත දැනගන්න, පින පව දැනගන්න, කුසලයේ අකුසලයේ දැනගන්න, එහෙම දැනගෙන ක්‍රියා කළොත් නිවැරදි මගකට ජීවිතේ ගෙනියන්න පුළුවන් කියන එක උන්වහන්සේ අපිට පෙන්වලා දෙනවා. එසා සංසාරේ ජීවන ගමනේ එක එක පැතිකඩ සුවපත් කරන්න උන්වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර තාම වැදගත් වෙනවා. උන්වහන්සේ පස්වෙනි දවසේ දේශනා කරන්නේ කජ්ජනියක කියලා සූත්‍රයක්. කජ්ජනියක කියන සූත්‍රයේ තමයි උන්වහන්සේ පස්වෙනි දවසේ දේශනා කළේ. හයවෙනි දවසේ වෙනකොට ගෝමයේ පිණ්ඩික කියලා සූත්‍රයක් දේශනා කළා. එතකොට මේ විදිහට දැන් දවස් 6ක් උන්වහන්සේ මේ සමාජයේ විවිධ හැඩතලවලට ගොදුරු වෙලා හිටපු විවිධ සිද්ධීන් අනුගමනය කරපු විවිධම අදහස් උදහස් වලට ගෝචර වෙලා හිටපු මිනිසුන්ගේ සිත ක්‍රමානුකූලව නිවැරදි මගකට ගෙනාපු විදිහ බලන්න. කොයි තරම් ලස්සනයිද? බැනලද ගහලද තර්ජනය කරලද ඒ මිනිස්සු වෙනුවෙන් වද හිංසා දීලාද? නෑ, කිසිම කෙනෙකුට වදයක් දුන්නේ නෑ. මනසටයි කතා කළේ, කයට නෙවෙයි කතා කළේ. මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා දහමෙන් කතා කරේ මනසට. උන්වහන්සේ දහම ආරම්භ කරන්නෙත් මනසට කතා කරලා. තිස්ස රජතුමාගේ මනසටයි කතා කළේ, ප්‍රඥාවටයි කතා කළේ. එතනින් ඇරඹුණු දහම ප්‍රඥා ගෝචරෝ මිනිස්සු තුළ ස්ථාපනය කරන්න උන්වහන්සේ වෙහෙසුණා, කැප වුණා. උන්වහන්සේගේ සියලු කැපකිරීම් ඉතාම සාර්ථකයි, අතිශයින් සාර්ථකයි. අදටත් මේ සමාජයේ තුළ මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදු කරන පුද පූජාවන් දිහා දැක්කම, උන්වහන්සේට කරනු ලබන ගරු බුහුමන් දිහා දැක්කම පැහැදිලිව පේනවා අදටත් මිනිස්සුන්ගේ හදවත් කාගත්ත, කා වැදුණු චරිතයක් ලෝකෙ තියෙනව නම් මිහිඳු හාමුදුරුවෝ ඒ චරිතය කියන එක ඔබ දන්න. බුදු හාමුදුරුවෝ අපේ හදවතේ කා වැදිච්ච ප්‍රධානම චරිතය. පසුව චරිත කා වැදුන නම් මිහිඳු හාමුදුරුවෝ. අපේ සෙත් තුළ ප්‍රත්‍යක්ෂ වුණා නම් ඒ මිහිඳු හාමුදුරුවෝ. එනිසා හයවෙනි දවසෙත් උන්වහන්සේ මිනිස්සු වෙනුවෙන් සූත්‍ර දේශනා කළා. හත්වෙනි දවසේ තමයි ඔබත් කවුරුත් දන්න සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. ඒ තමයි ධම්සක් පැවතුම් සූත්‍රය. ධම්ම චක්ක පවත්වන කියන සූත්‍රයේ දේශනා කරන්නේ උන්වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරලා හත්වෙනි දවසේ මේ විශ්වයේ තියෙන සත්‍යය, ඒ වගේම ධර්මයේ තියෙන වටිනාකම ලෝකයට දැනගන්න, විශ්වයට දැනගන්න, විශේෂයෙන් ලංකාද්වීපයේ තුළ ජීවත් වෙන මිනිසුන්ට ජීවිතය ගැන දැනගන්න උන්වහන්සේ දේශනා කරපු සූත්‍රය තමයි ධම්ම චක්ක පවත්වන කියන සූත්‍රය. මේ විදිහට පින්වත්නි, මේ සංසාර ගමන සුවපත් කරගන්න මිහිඳු මහරහතන් වහන්සේ අපට කළ සේවය අනන්තයි, අප්‍රමාණයි. උන්වහන්සේ වෙනුවෙන් අදටත් අපි සිදු කරනු ලබන පුද පූජා අනන්තය, ප්‍රමාණයි. උන්වහන්සේගේ නාමය සිහිපත් කරමින් විවිධ දේවල් අපි සිද්ධ කරනවා.
පොසොන් පෝය දිනේ වෙනුවෙන් මිනිස්සු විශාල කැපකිරීම් කරලා පුද පූජාවන් පින්කම් සංවිධානය කරමු. මේ හැම පින්කමකම සංවිධානයේ පිටිපස්සේ ප්‍රධානම කෙනා බවට පත්වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි අපිට වඳින විදිහ කියලා දුන්නේ. වන්දනා කරන නිවැරදි ක්‍රමය කියලා දුන්නේ උන්වහන්සේ. රුක්ෂයකට වැන්දත් පර්වතේ වගේ චෛත්‍යයකට වැන්දත් ඒ වන්දනා කරන්නේ කුමකටද කියන යථාර්ථය අපිට කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. එනිසා පින්වත්නි, ඔබ මේ උතුම් පුන් පොහෝ දවස සිහිපත් කරනවා. ජීවිතයට මේ පොහෝ දවසක තියෙන වටිනාකමත් මොහොතකට මෙනෙහි කරන්න. ජීවිතයේ සීලය කියන එක අපිට වටිනවා. මේ පින්වතුන් මේ උතුම් පුන් පොහෝ දවසේ විහෙර විහාරස්ථානවලට එක්රොක් වෙලා අෂ්ටාංග සීලය, දස සීලය සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ඉන්න මොහොතවල් වෙන්න පුළුවන්. මේවා ජීවිතයට එකතු කරගන්න. මේවා කවදාවත් ජීවිතේ විනාශ වෙන්නේ. අපේ මෙලව ජීවිතයටත් පරලොව ජීවිතයටත් සුවපත් භාවය ඇති කරගන්න මේ ධර්මයේ තරම්ම වටිනවා. දහමේ තියෙන අගය ජීවිතයට එකතු කරගන්න. වටිනාකම එතකොටයි තව තවත් ජීවිතයට එකතු වෙන්නේ. සීලයේ බුදුහාමුදුරුව පෙන්නුවේ කයයි වචනයයි දෙක සංවර කරගන්න. මිහිඳු හාමුදුරුව මේ ලෝකයේ විශේෂයෙන් ලංකාද්වීපයේ හිටපු මිනිසුන්ගේ ප්‍රථමයෙන්ම හැදුවේ සිතයි කයයි. අසංවර වෙලා තිබුණු වචන ටික සංවර කළා. අසංවර වෙලා තිබුණු කයවල් ටික සංවර කළා. ඒකම කොච්චර සුභවාදීද මේ ගමන යන්න කියලා බලන්න. අපේ ජීවිතයේ කය අසංවර නම් මොනවද කරන්න පුළුවන්? අපේ ජීවිතයේ වචනේ අසංවර නම්, අශීලාචාර නම් මොනවද පින්වත්නි අපිට කරන්න පුළුවන්? සංවර වුණොත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? කොයි තරම් දේවල් අපිට දිනන්න පුළුවන්ද? සංසාර ගමනේම තියෙන වටිනාකම් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ කරන අද දවසේ මේ කැපකිරීම සමස්ත දෙලොව අභිවෘද්ධියට හේතුවක් වෙනවා. සීලය බුදුහාමුදුරුව පෙන්වුවේ වටිනාම අංගයක් විදිහට. සීලය ප්‍රඥාවටත් එහා ගිය වටින උතුම් එකක්. සීලවන්ත තැනත්තා ජීවිතේ දිහා දකිනවා. ජීවිතේට වටිනා දේවල් එකතු කරගන්නවා. සංසාර ගමනේම අවශ්‍ය කරන දේවල් එකතු කරගන්න. අනවශ්‍ය දේවල් සියල්ල අතහැරලා දානවා. වටින දේ විතරක් ධර්මානුකූලව ජීවිතයට එකතු කරගන්න ඔබ අප නිරන්තරයෙන් සිල් රකින්න කෙනෙක් විදිහට උත්සාහ දරනවා. සීලය අපේ ජීවිතයට ඕනි එකක් කියලා හොඳින් මතක තියාගන්න. කයයි වචනයයි සංවර කරගෙන ජීවිතයේ දිහා දකින්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ. අපේ ජීවිතවල වටිනාකම එතකොට ඉස්මතු වෙන්නේ. කෙනෙකුට ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්. කෙනෙක් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් වලින් ජීවිතේ වෙනස් කරගන්න. තව කෙනෙක් තමන්ට නොගැලපෙන දේවල් වලින් ජීවිතේ වෙනස් කරගන්න. ඒ දිහා සමාජයත් එක්ක ඔබ අධ්‍යයනය කරලා බලන්න. සමාජය හරීම ක්‍රූර වෙලා තියෙනවා. මිනිසුන්ට හික්මීමක් නැහැ. මිනිසුන්ට තැකීමක් නැහැ. මිනිසුන්ගේ හදවත් සංවේදී වෙලා නැහැ. නූතනේ වෙනකොට බොහොම අසංවේදී. කෙනෙක් තව කෙනෙක් දිහා දකින්නේ බොහොම දුෂ්ට ලෙසයි. වෛරය, ක්‍රෝධය තමන්ගේ සිත්වල පිරීලා තියෙන. කෙනෙක්ගේ ජීවිතය වෛරයෙන් ක්‍රෝධයෙන් පිරුණොත් ඒ පිරිච්ච ජීවිතේ කරන වැඩත් හිතන දේ අප්‍රසන්නයි. මිහිඳු හාමුදුරු කොතනකවත් කේන්ති ගත්තේ නෑ. කොත්තනකදිවත් උන්වහන්සේ අවඩක් වෙන දෙයක් කළේ නෑ. සමාජයට, ලෝකයට, රටට වැඩක් වෙන දෙයක් විතරමයි උන්වහන්සේ කරලා තියෙන්නේ. එනිසා පින්වත්නි, සංවේදී වෙන්න. සීලයේ තියෙන මිනිස්සු බොහොම සංවේදී. සීලේ වටිනාකම දැනගත්ත මිනිස්සු කවදාවත් කලබල කරන්නේ. නූතන සමාජයේ දිහා දැක්කම හරිම විෂමාකාරී. මිනිස්සුන්ගේ මනසවල් විෂ බීජ වලින් පිරීලා. මිනිස්සුන්ගේ හදවත් බොහොම කර්කස වෙලා, දරදඬු වෙලා, සංවේදී බවක් නැහැ, තෙතක් නැහැ. දවසකට ඔබ බලන්න මේ සමාජය තුල කොච්චරනම් අපරාධ සිද්ධ වෙනවද? තමන්ගේ නෝනගේ බෙල්ල කපාගෙන ගිහිල්ලා
තැනකට ගිහිල භාරවෙන්ඩ තරම් මිනිස්සු කොයිතරම් සහසික වෙලාද. තව කෙනෙක්ගේ අතපය කෑලි කපකපා කොටකොටාදාන්ඩ තරම් මිනිස්සු කොච්චර සහසික වෙලාද. තමන්ගේ සහෝදරයට කෑලි කෑලිවලට කැපෙන තරම් කොටන්ඩ මිනිස්සුන්ගේ හිත් කොයි තරං අසීලාචාර වෙලා. මිනිස්සු විදිහට පින්වත්න්නේ. මෙ දහම් පදයක් හරි එකක් හරි. එක සිල් පදයක් හරි ජීවිතයට එකතු කරගන්න. හැම තැනකදීම මිනිස්සුන්ට වැරදි වෙන්න පුළුවන්. වරදින හැම වෙලාවකම නිවැරදි දේ හොයන්න. වැරදුණු

පුළුවඩන් ඔබ මහා පුුණ්‍යවන්තී. දැනට කරනේව ඉදිරියට කරනේවගෙන් තමන්ට සුගතියක් ලැබෙනවන. ඒවගේ ප්‍රයෝජනයක් ලැබෙනවන. ඒවගේ වටිනාකමක් තියෙනවන. ඔබ මහා පුුණ්‍යවන්තී. ඔබ අද කරන හෙට කරන අනාගතය කරන්න හිතානින දුෂ්ට සිතුවිලි වලින් අවදාවත් ඔබට ඔබේ ජීවිතය දිනන්ඩ බෑපින්වත්න්නේ. එනිසා මේ උතුම් පුන් පොහෝ දවස හොඳට හොඳට මතක් කරන්න. සිහියට ගන්න නිතර නිතර සිහියට ගන්න. ජීවිතයේ වටිනාකම මොහොතකටවත් පැහැරහරින්න එපා. ඉපදුනු අපි දවසක සියල්ල හැරදාල යනවා. ඒ යන දවසට අපිට ගෙනියන්ද ඉතුරු වෙන්නේ හොඳ සහ නරකයි. හොඳවලින් හොඳ පල නරකවලින් නරක පල ලැබෙනවා. ඔබ නිතර සිහි කරන්න. නරකයේ යන්න අපි කැමති නෑ. දුක විඳින්න අපි කැමති නෑ. ජීවිතයට පීඩාවක් ගෙන දෙන්න අපි කැමති නෑ. එනිසා ජීවිතයේ සැනසෙන ක්‍රියාවන් වලට එකතු වෙන්න. ජීවිතයට වටිනා දේවල් විතරක්ම එකතු කරගන්න. සංසාර ගමනෙම ජීවිතයේ සුවපත් කරගන්න පුළුවන් දේවල් විතරක් ජීවිතයට එකතු කරගන්න. සසර දිනන්න පුළුවන් තැනකට අපේ ජීවිතය අරන් යන්න. එනිසා පින්වත්නි, මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දවසේ මේ පින්වත් හැම දෙනාම මේ වෙන විට වෙහෙර විහාරස්ථානයට එක්රොක් වෙලා අෂ්ටාංග සීලය දස සීලය සමාදන් වෙලා ඔබ විශාල වශයෙන් ඔබේ ජීවිතේ කැප කළා. මීඳු හාමුදුරන්ගේ ධර්මය උන්වහන්සේ මේ ලංකාද්වීපය තුළ බොහෝම ගෞරවෙන් ව්‍යාප්ත කළේ බුදුබණ ටිකයි. ඒ ව්‍යාප්ත කළ බුදුබණ කාටවත් අහිත කරන්නේ. මේ ලෝකේ ඉන්න හැමෝටම ජීවා ජීවි ගහකොළ දක්වා පණ ඇති පණ නැති හැමෝටම වැදගත් වටින දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. ඒ දහමට හිතයිසි වෙච්ච ලෙංගතු වෙච්ච කිසි කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. හැමෝම දිනනවා මේ ලෝකේ සුවපත් කරගන්න පුළුවන්. හොඳින් ජීවත් වුණු නිවැරදි මඟ තෝරගත්ත මිනිස්සු කවදාවත් පැරදුනේ නැහැ. හොඳ දේ එන්න ටිකක් කල් යාවි. එතකන් ඉවසන්න. පාපය නිතර නිතර ඔබේ ජීවිතයට එකතු වේවි. පාපේ දුක කවද හරි දවසක සැනසුම නෙවෙයි, දුකමයි. එනිසා හොඳ කරලා කාලයක් බලා හිටියත් ඵලය යහපත් වෙනවා. නරක කරලා කාලයක් බලා හිටියත් ඵලය දුක්ඛිත වෙනවා. එනිසා මේ සමාජයේ තුල ජීවත් වෙන පින්වත් පිරිසක් විදිහට ඔබ හැම දිනාම මේ උතුම් පුන් පොහෝ දවසේ අදිෂ්ඨාන කරගන්න. එදා මිහිඳු හාමුදුරුව අපිට උගන්වපු ධර්මයේ හොඳට අධ්‍යයනය කරන්න. නිවැරදි මඟ තමයි නිතරම තෝරාගත යුතු වෙන්නේ. හරි දේ හරි විදිහට දකින්න. නිවැරදි දේ නිවැරදි විදිහට දකින්න. සත්‍ය ජීවිතයට එකතු කරගන්න. ඔබ හැම දිනාටම මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ දහම අද අපේ ලංකාද්වීපය තුළ ව්‍යාප්ත කරන්නට මහන්සි වුණු, ජීවිතේම කැප කරපු මිහිඳු මහරහතන් වහන්සේත් අපි ගෞරවයෙන් සිහිපත් කරන්නේ. උන්වහන්සේ ඔබට අපට කියලා දුන්නු දේවල් ප්‍රායෝගිකයි. ඒවා ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න. උතුම් සද්ධර්මයේ ඔබ හැම දෙනාගේ දෙලව අභිවෘද්ධිය පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. සියලු දෙනාටම

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: කාලයට ඉඩ දෙන්න කැප වෙන්න ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: පැඩි පැඩි
2: වෙලා. අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල්

0: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
0: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
0: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: අවින්දු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
4: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයිනේ අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොය දිනිය වෙනුවෙන් ඔබට පිටෙන්

0: අලුත්පයක් බලාව දෙයටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනඩිතහනය ලොතුරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙත්තිලේ පොළොවෙෙන් පලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්. අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ, කරමු පිණිපා පාපයෝ.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ.
2: නිමල බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදි කළ මුල්ම ආරාම සංකීර්ණය වූයේ මිහින්තලා ආරාම සංකීර්ණයයි. දෙවන පෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් මිහිඳු මාහිමියන් ප්‍රධාන මහා සංඝයා වෙත මිහින්තලා වනගත ආරාම ඉදිකොට සංඝ සතු කළ බව මහාවංශයේ සඳහන්. මෙහි ලෙන් 68ක් හෙවත් 68ක් කර වූ බව මහාවංශයේ සඳහන් වනවා. එම ලෙන් මිහින්තලා කන්ද, ආනේ කුට්ටි කන්ද හා රාජගිරිලන කන්ද ආදී විශාල ප්‍රදේශයක පැතිර පැවති බව ඉතිහාසයේ සඳහන්. දෙවන පෑතිස් රජු ඇතුළු තවත ප්‍රාදේශීය පාලකයන් ගණනාවක් විසින් මෙම ලෙන් ඉදිකොට සංඝ සතු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ. අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොය දිනිය වෙනුවෙන් ඔබට පිටෙන

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයිනේ කාලයට ඉඩ දෙන්න කැප වෙන්න ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නාතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අයිබෝන් සුපු දැසනක් හිතවතුනි වෙලාව උදැසන අටයි විනාඩි නවයයි ෆිමසුන වේදශමයකින් අසුන වේදශම තුනෙන්වා මේ හගෙනන්නේ සුප්‍රීම් රේඩියෝ. ඉතිං අද ලස්සන දවසක් පොසොන් පුර පසලොස්සක පොහය දවස තමයි මේ විදිහට ආරම්භ වෙලා තියෙන්නේ. ඉතිං කාලගුණ තත්ත්වය ටිකක් වැසි සහිත කාලගුණ තත්ත්වයක් වුණත් ලස්සන දවසක් තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඉතිං බොහෝ දෙනා අදනං මුළු කොළඹම ටිකක් පාළු ගතියකට තමයි පෙරලා තියෙන්නේ. ඒත් ඉතිං වැඩ රාජකාරිවලට යන කට්ටිය තවමත් වැඩ රාජකාරිවලට යනවා. ඉතින් සුබම සුබූ දැසනක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයාට හිත නිවන නේ මනස නිවන ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් දවස පුරාවට ෆිමසුන වේදශමකින් අසුන වේදශම තුනෙන් සුප්‍රීම් රේඩියෝ අහන්න පුළුවන් කියලා වට මතක් කරන ගමන් අපි අද දවස මේ විදිහට පටන් ගන්නවා. සුබ දැසනක් පිම්බර පොසොන් පොහොය දිනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා බෙති. දන්න කියන GI බොක්ස් බෝඩ්.
5: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
7: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා සුප්‍රීම් රේඩියෝ

0: ප්‍රේම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
2: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නැහැ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129781
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: පෙරලිකාර සඳුදා
4: රස
0: පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞඛ්‍යක හෝදල පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සසුනේ උරුම හිමිකම ලක්රසියාට දායාද කළා.
1: අනුබුදු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන් දිනයයි මේ.

වෙලා උදැසන 8:42 හිතවතුනේ ෆිමසුන වේදශමයකෙන් අසුන වේදශම තුනෙන් වා මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ. ඉතිං ලස්සන දවස්සක ලස්සන උදේ වරුවක ලස්සන සිඳුරු එකක් අහන්නයි අපි මේ විදියට සුතනම් වෙලා ඉන්නේ. එහෙනම් දිගටම සුප්‍රීම් රේඩියෝ හගිනින්නේ.

0: මෙල්ටෝල්, හිස රතය, උණ සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න තියෙන GI box bar.
6: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න, බස් එක යන්න හදන්නේ.
7: මල්ලි, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
8: පිටරට උදවියමයි හිතේ. අනේ මලෙයෝ, අපිට කහට ගස් දිගිලියට දෙන්නකො.
7: අයියෝ, මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න, හරිද?
6: හරි හරි, ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
9: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
11: අසු 9:01 අසු 9:03 සුප්‍රීම් රේඩියෝ.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අවින්දු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ, කරමු පිනිපා පාපයෝ.
1: අනුපුතු මිහිදුමා හිඳ වැටි පින්බර පොසුන් පොහොයයි මේ.
2: තෙරුවන් සරණ ගිය දේවානම්පියතිස්ස මහා නිරිඳු යොදුනෙන් යොදුන වෙහෙර විහාර කර වූ බව මහාවංශයේ සඳහන්. පළමුකොට මහා විහාරයත් මිහින්තලා ආරාම සංකීර්ණයත් තූපාරාම දාගබත් සම්බුදු සසුනේ චිරස්ථතිය වෙනුවෙන් පූජා කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. සම්බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් රජුගේ මෙම කාර්යභාරයට එවක ලංකාද්වීපයේ වැසියන්ගේ සහයෝගයද ලැබුණු බවයි ඉතිහාස අට්ටකතාවල සඳහන් වන්නේ.
1: අනුපුතු මිහිදුමා හිඳ වැටි පින්බර පොසුන් පොහොයයි මේ. අනුපුතු මිහිදුමා හිමි වැටේ පින්බර පොසොන් පොහොය දිනය වෙනුවෙන් ඔබට පිදෙන

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපයෝ
1: අනුපුතු මිහිදුමා හිඳ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ කාලයට ඉඩ දෙන්න කැප වෙන්න ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: දශක පහක් පුරා පිත්තල බහඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිබත්ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුවේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිබත්ගොඩ.
4: සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22
5: happening evening drive එක
4: lead කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
6: මොනි කර තරුවක් තමත් මොනි කර තරුවක්
5: back to back සින්දු අහන්න
8: let's go
4: every weekday at 4 PM in Porto with Ashi Ali දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක රෞඩ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
9: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
4: ශාසන ප්‍රදීපය
10: The Welcome Show
4: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැතුන
11: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින් තලනෙත් ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සොබාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම ස්වභූමිය තමයි මිහින් තලේ කියලා
12: කියන්නේ.
11: අමරු ක්යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින් තලාව.
12: සෑගිරිය.
11: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සක පව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින් තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show
13: 89.1 89.3 Supreme Radio

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළ
1: අනුබුදු මිහිඳු මාහිමි වැඩි පින්බර පොසොන් දිනයයි මේ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
2: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: Luna, Supreme Radio.
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලිහම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න තියෙන GI box bar.
5: උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 011-6-18-22
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
10: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දහවල් දෙකට.
12: සින්දු කෆේ විත් නිමේෂා.
13: අහසෙන් දිලේ පොළොවේ බලේ පොතක් ඇහි.
12: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මේදුමා හිඟ වැඩි පින්බර පොසුන්

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: හදමු
3: මම මේ GI box බෝඩ් කරන්න ආවේ
1: දෙන්නංක හොඳ වර්ගයේ
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box බා
4: මෙන්වා මෙති දන්න තියෙන GI box බා
5: පෙරලිකාර සඳුදා
6: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
5: සුවබර අඟහරුවාදා
7: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
5: හැඩකාර බදාදා
8: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
5: රසපිරි බ්‍රහස්පතින්දා
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
11: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්

0: මුනිත සසුනේ උරුම හිමිකම ලක්රසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසොන් දිනෙයි.

0: සුබදාසන කෙතවතුනි වෙලා උදෑසන 10 දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ, කරමු පිනිපා පාපයෝ.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ.
2: බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදිකළ මුල්ම ස්තූපය වන්නේ ථූපාරාමයයි. බුදුන් වහන්සේ වන්දනාමාන කිරීමට පූජා වස්තුවක් නොමැති වූ නිසා දාගබක් ඉදිකිරීමට මහින්ද තෙරුන් අනුශාසනා කළ බවත් දෙවන පෑතිස් රජු අබේවැවින් වේලි මැටිගෙන්වා ඒ මත සමාන උසකින් තබා ඇතුන් පිට වැඩම කළ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බව මහාවංශයේ සඳහන්. බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කොට ඉදිකළ මුල්ම ස්තූපය නිසා ථූපාරාමය ලෙස මෙම ස්තූපය නම් කළ බව ඉතිහාසයේ සඳහන්.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ. අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොය දිනය වෙනුවෙන් ඔබට පිදෙන

0: ඉඩ දෙන්න, කැප වෙන්න. ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: දැඩි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: 100ක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: සුප්‍රීම් රේඩියෝ.
4: සුබ දවසන කිතෝතුනි වෙලාව උදෑසන 10:07 විමසුන වේදශමකින් අසුන වේදශම තුනෙන් ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දවස පුරාවට ලස්සනම ලස්සන සින්දුවාට අහන්න පුළුවන්. වෙලාව උදෑසන 10:08. දිගටම දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: Happening evening drive එක
3: lead කරන ඔබ ඉන්නේ
2: කොහෙද කියලා වරු කියනවා ඉතින් මට උගලට වරු කියන්න බෑනේ back to back සින්දු අහන්න
4: let's go
0: every weekday at 4 PM in Porto with Ashiya අසු නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා සිසාරා

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළ
1: අනුපුතු මිහිඳු මාහිමි වැඩි පින්බර පොසුන් දිනයයි මේ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
2: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් 2-3 ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින් දා රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්
4: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
3: අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට
5: විතරට උදවිය මය හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
8: The Welcome Show
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
10: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලෙනේත් ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සබහාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. අමරු ක්යායක් තියෙන නිසා තමයි මුල් කාලිනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලිනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
4: සෑගිරිය.
10: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සකපව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
6: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
8: The Welcome Show
0: 89.1 Supreme Radio
11: Supreme Radio මේක සුපිරියක්
12: වෙලව දෙසන 10:29 හිතවතුනි FM 89.1 89.3 මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. ඉතින් දවස් පුරාවට අද දවස් පුරාවටම විශේෂයෙන් අපි අඩුවෙන් කතා කරලා වැඩියෙන් නේ ගොඩාක් දෙනා අද ගෙදර ඉන්න දවසනේ. බොහෝ දෙනෙක් අද ගෙදර ඉන්නේ නේ. අපිට පේනව මේ අද ඉමිතිරි උදෑසන කොළඹට එනකොට කොළඹ සම්පූර්ණයෙන්ම හිස්සලා තිනවා. මම හිතන්නේ ඒක අර හේතුවක් වෙන්නේ මේ සෙනසුරාදා ඉරිදා ඊට පස්සේ සඳ දවසත් නිවාඩු දවසක් වෙච්ච නිසා බොහෝ දෙනා තමන්ගේ ගම්බිම් බලා පිටත්ව ගිහින් තියෙනවා. ඉතින් තැන් තැන්වල මේ හිමිදුරු උදෑසනමත් දන්සල් සූදානම් වෙමින් පවතින බවක් තමයි පෙනී ගියේ හිමිදුරු උදෑසන. ඉතින් හරි ලස්සන දවසක හරිම සෞම්‍ය කාලගුණ තත්වයක් යටතේ ලස්සන සින්දු ටිකක් ඔයාට FM 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හරහා ඔයාට අහන්න පුළුවන්කම ලැබෙනවා. එතක මතක් කරන්න ඕනේ ලෝකේ වටේම ඉන්න ලෝකේ පුරාවටම ඉන්න සුප්‍රීම් රේඩියෝ අහනවාට පුළුවන් www.suprimeradio.lk අපේ වෙබ්සයිට් එක හරහා. ලෝකේ කොහින්දියත් දැන් අපි මේ ලස්සන සින්දු දෙනවා. මේ ලස්සන සින්දු ඔයාට අහන අවස්ථාව තියෙනවා කියලා මතක් කරනවා. එතක මතක් කරන්න ඕනේ අපේ Facebook pages දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි follow කරලා තියාගන්න. Instagram page එකක් තියෙනවා අපි follow කරන්න. TikTok channel එක තියෙනවා follow කරලා තියාගන්න. මේ වෙලාවේ අපි live වෙවිලා තියෙනවා. ඉතින් ඔයාට TikTok live එක පැත්තට આવොත් ලස්සනම ලස්සන සින්දු ටිකක් අහනා වගේම මේ මේ පැත්තේ ස්ටුඩියෝ එක පැත්තේ මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් කියලා මතක් කරනවා. වෙලාව උදෑසන 10:31 හිතවතුනි දවස පුරාවට එක දිගට FM 89.1 89.3 Supreme Radio අහගෙන ඉන්නවා.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිණිපා පාපියෝ
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udeha tata
3: the welcome show
2: anugrahaya
5: enna

0: ඉංජිනේරුවේ ක්‍රදිියයට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී සියයට සයක් පිරිසිදු බිලෙක්වලින්ම හදර නිසයි මම මෙල්වා ආර්වී පන්සිය විශ්වාසෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපීම එක
2: 89.1 89.3 Supreme.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමි වැඩි පින්බර පොසොන් දිනයයි මේ.
2: වෙලා උදෑසන 10 විනාඩි 57 හිතවතුනි දවස පුරාවට ෆෙමසුන වේදශමකෙන් අසුන වේදශම තුනෙන් සුප්‍රීම් රේඩියෝ අහගෙනින් අද දවසේ ලස්සනම ලස්සන සින්දු ටිකක් ඔයාට සුප්‍රීම් රේඩියෝ අහනවනම් අහන්න පුළුවන්. එන දිගට මහගිරින් අපි අලුත් පැයකට යන්නයි හදන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපයෝ
1: අනුපුතු මිහිදුමා හිඳ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ
2: නිමල බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදි කළ මුල්ම ආරාම සංකීර්ණය වූයේ මිහින්තලා ආරාම සංකීර්ණයයි. දෙවන පෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් මිහිඳු මාහිමියන් ප්‍රධාන මහා සංඝයා වෙත මිහින්තලා වනගත ආරාම ඉදිකොට සංඝ සතු කළ බව මහාවංශයේ සඳහන්. මෙහි ලෙන් 68ක් හෙවත් 68ක් කර වූ බව මහාවංශයේ සඳහන් වනවා. එම ලෙන් මිහින්තලා කන්ද, ආනේ කුට්ටි කන්ද හා රාජගිරිලන කන්ද ආදී විශාල ප්‍රදේශයක පැතිර පැවති බව ඉතිහාසයේ සඳහන්. දෙවන පෑතිස් රජු ඇතුළු තවත ප්‍රාදේශීය පාලකයන් ගණනාවක් විසින් මෙම ලෙන් ඉදිකොට සංඝ සතු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
1: අනුපුතු මිහිඳුමා හිඳ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ. අනුපුතු මිහිඳුමා හිඳ වැඩි පින්බර පොසොන් පොහොය දිනය වෙනුවෙන් ඔබට පිට

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපයෝ
1: අනුපුතු මිහිදුමා හිඳ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ කාලයට ඉඩ දෙන්න කැප වෙන්න ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: කලබල

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: දහම් අමාවෙන් වන්දනීය වූ පුදුබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
2: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පොහෝදා සවස 6ට
3: ශාසන ප්‍රදීපය
4: The Welcome Show
5: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
6: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලෙනේත් ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සබහාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. අමරු කයයක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
7: සෑගිරිය.
6: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සක පව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show
0: 89.1 89.3 Supreme Radio

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මේදුමා හිඳ වැඩි පින්බර පොසුන් පොහොය.

0: කුරුමලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
4: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
0: Travel with Supreme.
5: සතිය දවස් පහේම
6: The Welcome Show අහන්න.
7: අහසෙන් දිලේ පොළොවෙන් පලේ කොතන ඇහේ
0: Supreme Radio, make a superior.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසොන් දිනයයි මේ.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112864012
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
3: පිටරට උදවියමයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The Welcome Show.
2: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme Radio

වෙලාව උදේකුලහයි විනාඩි 52යි. දිගටම එෆ්එම් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ලස්සන දවසක ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්න පුළුවන්.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මේදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය.

0: දැන් වෙලාව දහවල් දොළහයි. අසුනවය එකෙන් අසුනවය තුනෙන් ඔයා මේ අහගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි අවින්දු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දෝතයානනේ කරමු පිණිපා පාපයෝ
1: අනුපුතු මිහිදුමා හිඳ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ
2: තෙරුවන් සරණ ගිය දේවානම්පියතිස්ස මහා නිරිඳු යොදුනෙන් යොදුන වෙහෙර විහාර කරවූ බව මහාවංශයේ සඳහන්. පළමුකොට මහා විහාරයත් මිහින්තලා ආරාම සංකීර්ණයත් තූපාරාම දාගබත් සම්බුදු සසුනේ චිරස්ථතිය වෙනුවෙන් පූජා කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. සම්බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් රජුගේ මෙම කාර්යභාරයට එවක ලංකාද්වීපයේ වැසියන්ගේ සහයෝගයද ලැබුණු බවයි ඉතිහාස අට්ටකතාවල සඳහන් වන්නේ.
1: අනුපුතු මිහිදුමා හිඳ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ. අනුපුතු මිහිදුමා හිමි වැඩේ පින්බර පොසොන් පොහොය දිනය වෙනුවෙන් ඔබට පිදෙන බැතිකියයි මේ.

0: 89.1 89.3 Supreme Radio
1: කාලයට ඉඩ දෙන්න කැප වෙන්න ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි
2: පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන් දිනයයි මේ.

0: ප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahanma.
5: Let's go.
6: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
9: The welcome show.
8: අනුග්‍රහය.
11: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
13: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනි, කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස් ටේලර්ස් සරණේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතා වෙනුවෙන් චාන්නික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්ම.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපයෝ
1: අනුපුතු මිහිදුමා හිමි වැඩි පින්බර පොසුන් පොහොයයි

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලංගිල පන්සලසල ඔප්නිම් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01.2.739.180 ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැතුන
1: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින් තලනෙත් ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සොබාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින් තලේ කියලා කියන් අමරු ක්‍යායක් තිර නිසා තමයි මුල්කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන. පසුකාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින් තලාව. ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සක පව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින් තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

0: මුනිත සසුනේ උරුම හිමිකම ලක්රසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමි වැඩි පින්බර පොසොන් දිනෙයි.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ, කරමු පිණිපා පාපයෝ.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ.
2: බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදිකළ මුල්ම ස්තූපය වන්නේ ථූපාරාමයයි. බුදුන් වහන්සේ වන්දනාමාන කිරීමට පූජා වස්තුවක් නොමැති වූ නිසා දාගබක් ඉදිකිරීමට මහින්ද තෙරුන් අනුශාසනා කළ බවත්, දෙවන පෑතිස්ස රජු අබේවැවින් වියලි මැටිගෙන්වා ඒ මත සමාන උසකින් තබා ඇතුන් පිට වැඩම කළ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බව මහාවංශයේ සඳහන්. බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කොට ඉදිකළ මුල්ම ස්තූපය නිසා ථූපාරාමය ලෙස මෙම ස්තූපය නම් කළ බව ඉතිහාසයේ සඳහන්.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ. අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය දිනය වෙනුවෙන් ඔබට පිදෙන

සුබ දහවල හිතවතුන විලාව දවල් එකයි විනාඩි 13යි ෆිමසුන වේදශමකින් අසුන වේදශම තුනෙන් නෑ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. ඉතින් අද දවස පුරාවට අපි අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයාලට ලස්සනම ලස්සන සින්දු අහන්න දෙනවා. ඉතින් ඔයාලට ලෝකෙ කොහිඳත් අපිව අහන්න පුළුවන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකට පිවිසුනොත්. එතක මතක් කරන්න ඕනේ අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යෙන්ම follow කරලා තියාගන්න. Insta page එකත් follow කරන්න කියලා මතක් කරනවා. TikTok page එකත් follow කරලා තියාගන්න. අපි උදේ වරුවේ TikTok live එකව. ඉතින් ඔයාලට ලස්සන සින්දු අහනකම මාත් එක්ක කතා කරන්න පුළුවන්කමත් ලැබුණා. ඉතින් සති දවස් පහම ඔයාලට TikTok live හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බලා ගන්න පුළුවන් දවසින් දවස. එක එක විදිහටනේ එක එක වෙනස් දේවල් එක්. ඉතින් ඒ නිසා අපේ social media platforms ඔක්කොමත් එක්ක ළඟින්ම ඉන්න කියලා මතක් කරනවා. අද කාලගුණ තත්ත්වයේ ටිකක් සෞම්‍ය ටිකයි ඉර එළිය නම් ඇත්තෙම නැති තරම් ඉතාම සෞම්‍ය කාලගුණයක් තමයි තියෙන්නේ. සැරෙන් සැරේ පොඩි පොඩි වැසි තත්ත්වයන් නැති වෙනවා මේ පැත්තර නම් කොළඹ පැත්තර නම්. ඉතින් ওই පැත්තර කොහොමද දන්නේ? කෝල් කරලා කියන්නේ 0112 510 510ට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 0718 83 83 83ට මේ පැත්තට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. වෙලාව දවල් එකයි විනාඩි 14යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahanna.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
8: Piralikar Sanduda.
9: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
8: සුවබර අඟහරුවාදා
10: ආසාත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
8: හැඩකාර බදාදා.
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
8: රසපිරි බ්‍රහස්පතින්දා
11: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
12: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට
13: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
11: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
12: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema ude 7ta the welcome show
12: anugrahaya
14: meltdol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya meltdol paracetamol visheshayaki
15: 89.1 89.3 supreme radio

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ කාලයට ඉඩ දෙන්න කැප වෙන්න ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැතුන.
4: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලේනේත්. ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සබහාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. අමරු කයයක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
1: සෑගිරිය.
4: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සක පව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio Supreme Radio මේක සුපිරියක්.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්රසියාට දායාද කළ
1: අනුපුතු මිහිඳු මාහිමි වැඩි පින්බර පොසුන්දිනයයි මේ.
2: දවල තවතුන ලවදවල්ල එකයි විනාඩි හතල ඇයි ෆිමසුන වේදශමකින් හසුන වේදශම තුනෙන්වා මේ හගෙනෙන්නේ සුප්‍රීම් රඩියෝ. මතක්කන්නවාට ලෝක කොහින්ද අපි වහන්න පුළුවන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකින්. අඩුවෙන් කතා කරලා වැඩියෙන් වාට ලස්සනම ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්. දිගට මහගෙනන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාන්නික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udeha tata
0: the welcome show
1: anugrahaya
11: enna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපයෝ
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ
2: වෙලාව 10:53 හිතවතුනි. එහෙනම් දවස පුරාවට සුපර්ම රේඩියෝ අහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දුරි එකක් ලෑස්ති කරලා තිනවාට. එහෙනම් ලස්සන දවසක් වෙන්න කියලා, සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම සුපර්ම රේඩියෝ FM 89.1 89.3 අහගෙන ඉන්න. සුබ දවසක්, සුබ සන්ධ්‍යාවක්. නුඹව

0: මේ සුප්‍රීම් රේඩියෝ දැන් වෙලාව දහවල් දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.3 Supreme Radio.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිණිපා පාපියෝ
1: අනුපුතු මිහිදුමා හිඟ වැටි පින්බර පොසුන් පොහොයයිනේ.
2: නිමල බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදිකළ මුල්ම ආරාම සංකීර්ණය වූයේ මිහින්තලා ආරාම සංකීර්ණයයි. දෙවන පෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් මිහිඳු මාහිමියන් ප්‍රධාන මහා සංඝයා වෙත මිහින්තලා වනගත ආරාම ඉදිකොට සංඝ සතු කළ බව මහාවංශයේ සඳහන්. මෙහි ලෙන් 68ක් හෙවත් 68ක් කර වූ බව මහාවංශයේ සඳහන් වනවා. එම ලෙන් මිහින්තලා කන්ද, ආනේ කුට්ටි කන්ද හා රාජගිරිලන කන්ද ආදී විශාල ප්‍රදේශයක පැතිර පැවති බව ඉතිහාසයේ සඳහන්. දෙවන පෑතිස් රජු ඇතුළු තවත ප්‍රාදේශීය පාලකයන් ගණනාවක් විසින් මෙම ලෙන් ඉදිකොට සංඝ සතු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
1: අනුපුතු මිහිදුමා හිඟ වැටි පින්බර පොසොන් පොහොයයිනේ. අනුපුතු මිහිදුමා හිඟ වැටි පින්බර පොසොන් පොහොය දිනය වෙනුවෙන් ඔබට

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුමා හිඹ වැටි පින්බර පොසොන් පොහොයයි මේ කාලයට ඉඩ දෙන්න කැප වෙන්න ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොට්ක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
7: The Welcome Show
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
7: The Welcome Show
3: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
12: 89.1 89.3 Supreme Radio

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළ
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන්දි.

දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ චාලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස් නුවරපාර කිරිපත්ගොඩ.

0: ප්‍රනින් එවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
4: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
0: බෑක් ටු බෑක් සින්දු අහන්න.
5: Let's go.
6: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
9: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලේනේත්. ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සොබාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම ස්වභූමිය තමයි මිහින්තලේ කියලා
10: කියන්නේ.
9: අමරු ක්යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා
10: තියෙන්නේ.
9: පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
10: සෑගිරිය.
9: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සක පව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
11: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
12: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
13: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
12: ශාසන ප්‍රදීපය
14: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
15: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමි වැඩි පින්බර පොසොන්

0: ප්‍රේම් රේඩියෝ ෆයිබර් ලේසර්, සීඑන්සී ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
2: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
1: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme.
3: Sathe davas pahem.
5: The Welcome Show ahanna.
6: 89.1 89.3 Divaina Pura Sisara.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුබුදු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන් දිනෙහි

89.1 89.3 Supreme Radio

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනි, කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ.
2: තෙරුවන් සරණ ගිය දේවානම්පියතිස්ස මහා නිරිඳු යොදුනෙන් යොදුන වෙහෙර විහාර කර වූ බව මහාවංශයේ සඳහන්. පළමුකොට මහා විහාරයත්, මිහින්තලා ආරාම සංකීර්ණයත්, ථූපාරාම දාගබත් සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් පූජා කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. සම්බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් රජුගේ මෙම කාර්යභාරයට එවක ලංකාද්වීපයේ වැසියන්ගේ සහයෝගයද ලැබුණු බවයි ඉතිහාස අට්ට කතාවල සඳහන් වන්නේ.
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ. අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය දිනය වෙනුවෙන් ඔබට

0: ඔබට ඉඩ දෙන්න, කැප වෙන්න. ඔබට උරුම දේ අනිවාර්යෙන් ලැබේවි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: 100ක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වසියාට දායාද කළ
3: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන් දිනයයි මේ.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලෙනෙත් ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සබහාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. අමරු ක්‍යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
2: සෑගිරිය.
1: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සකපව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනි, කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මේදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
7: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසොන් දිනයයි මේ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ හත්වනින් ඒවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට තේරුම් ගුණාට බොරු කියන්න බෑනේ
5: Back to back, Sindhu Ahana.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Porto with Ashi.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The welcome show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udey hatata
10: The welcome show.
9: Anugrahaya.
12: Wartha pita wartha tabana koti yate NLB tanade tahane lutrayye rupiyal koti 13.9 ata ikma u dewanta supiritya galaba dimin rathi sangwardhaneta dewanta shaktiyak wemin obat dinawa ratak dinawana jatiya mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
13: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
14: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: සුබ සන්ධ්‍යාවක්, වෙලාව හවස 4යි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අවිඳු අඳුර තුරලා අමාතම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ, කරමු පිනිපා පාපියෝ.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ.
2: බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදිකළ මුල්ම ස්තූපය වන්නේ ථූපාරාමයයි. බුදුන් වහන්සේ වන්දනාමාන කිරීමට පූජා වස්තුවක් නොමැති වූ නිසා දාගබක් ඉදිකිරීමට මහින්ද තෙරුන් අනුශාසනා කළ බවත්, දෙවන පෑතිස් රජු අබේවැවින් වියලි මැටිගෙන්වා ඒ මත සමාන උසකින් තබා ඇතුන් පිට වැඩම කළ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බව මහාවංශයේ සඳහන්. බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කොට ඉදිකළ මුල්ම ස්තූපය නිසා ථූපාරාමය ලෙස මෙම ස්තූපය නම් කළ බව ඉතිහාසයේ සඳහන්.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ. අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය දිනය වෙනුවෙන් ඔබටත්

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා ආර්වී 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
5: ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සත්‍චාරයක්
7: Travel with Supreme
6: සතියේ දවස් පහේම
8: The Welcome Show අහන්න
9: Supreme Radio.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසු

0: 89.3 සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 22.
4: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලේනේ. ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සබහාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. අමරු කයයක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
6: සෑගිරිය.
5: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සක පව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
7: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
8: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසම්පුන් පුරෝදා සවස 6ට
7: ශාසන ප්‍රදීපය.
4: සුප්‍රීම්
3: රේඩියෝ මේක සුපිරියක්.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්රසියාට දායාද කළ
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන් දිනයයි.

සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණයමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya davas pahema udeyata.
4: The welcome show.
2: අනුග්‍රහය.
5: එන්න ඔබ

ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මේදුමා හිමි වැඩි පින්බර පොසොන් පොහොයයි මේ

0: සැන්දෑවක් වෙලාව හවස පහය දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්. අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනි, කරමු පිණිපා පාපයෝ.
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ.
2: නිමල බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදි කළ මුල්ම ආරාම සංකීර්ණය වූයේ මිහින්තලා ආරාම සංකීර්ණයයි. දෙවන පෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් මිහිඳු මාහිමියන් ප්‍රධාන මහා සංඝයා වෙත මිහින්තලා වනගත ආරාම ඉදිකොට සංඝ සතු කළ බව මහාවංශයේ සඳහන්. මෙහි ලෙන් 68ක් හෙවත් 68ක් කර වූ බව මහාවංශයේ සඳහන් වනවා. එම ලෙන් මිහින්තලා කන්ද, ආනේ කුට්ටි කන්ද හා රාජගිරිලන කන්ද ආදී විශාල ප්‍රදේශයක පැතිර පැවති බව ඉතිහාසයේ සඳහන්. දෙවන පෑතිස් රජු ඇතුළු තවත් ප්‍රාදේශීය පාලකයන් ගණනාවක් විසින් මෙම ලෙන් ඉදිකොට සංඝ සතු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ. අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය දිනය වෙනුවෙන් ඔබට

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මේදුමා හිමි වැඩි පින්බර පොසු

0: 89.1 89.3 Supreme Radio
1: ත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනි අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනයමුල්ල නාරම්මල සහගම්පොල ෆයිබලේස සන්සි ලේස ප්ලාස්ටික් ලේස සමඟ නවීන ලේස තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිලලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලංවිල පන්සලසල ඔප්නිින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න බින්දුව එකකයි දෙකයි හත්සීතිස් නවයයි එකසියාසුවට
2: ලොව සුන්දරතුළු පාරාදීසේ
3: මන්න බැඳුලු ඇසේ නොගැටුළු තැන් සොයා උතුමයම සච්චාරයක්
2: Travel with Supreme
3: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
6: අනේ පුතේ ඔය ටූට් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
2: The Welcome Show
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
2: The Welcome Show
7: අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: 89.1 89.3 Supreme Radio

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසොන් දිනයයි මේ.

0: ප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුර අපිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේන සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේන නුවර පාල කිරිපත් ගොඩ
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: පෙරලිකාර සඳුදා
4: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැතුන
5: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින් තලනෙත්. ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සොබාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම ස්වභූමිය තමයි මිහින් තලේ කියලා
6: කියන්නේ.
5: අමරු ක්‍යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින් තලාව.
6: සෑගිරිය.
5: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සක පව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින් තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
8: දහම් අමාවෙන් වන්දනීය වූ පුද විමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
9: මෙවර මඩපාත ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථානයේ සිට පොසොන් පුන් පොහෝදා සවස 6ට
8: ශාසන ප්‍රදීපය
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
11: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112
2: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
5: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කපේ විත් නිමේෂා
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසොන් දිනයයි මේ.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්. අවින්දු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ, කරමු පිනිපා පාපියෝ.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයිනේ.
2: තෙරුවන් සරණ ගිය දේවානම්පියතිස්ස මහා නිරිඳු යොදුනෙන් යොදුන වෙහෙර විහාර කර වූ බව මහාවංශයේ සඳහන්. පළමුකොට මහා විහාරයත්, මිහින්තලා ආරාම සංකීර්ණයත්, තූපාරාම දාගබත් සම්බුදු සසුනේ චිරස්ථතිය වෙනුවෙන් පූජා කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. සම්බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් රජුගේ මෙම කාර්යභාරයට එවක ලංකාද්වීපයේ වැසියන්ගේ සහයෝගයද ලැබුණු බවයි ඉතිහාස අට්ටකතාවල සඳහන් වන්නේ.
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයිනේ. අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය දිනය වෙනුවෙන් ඔබට පිදෙන

දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක රෞඩ අතීතය සොයායන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.

0: පෙරමඟ හමුවන සුබ නිමිති සම්බන්ධයෙන් සැලලිහිණි සංදේශයේදී එහෙම කියලා තියෙනවා. සැලලිහිණිය රචනා වුණු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ තවත් සුවිශේෂී ගම්මානයකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි සල්පිටි කෝරළේ මඩපාත ගාමයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මඩපාත ශෛල තලාව මත ඉදිකර ඇති ආරාමය ශෛල තලාරාමය.
1: ශාසන ප්‍රදීපය
0: මේ අලංකාර වූ සබාදහමේ අසමසම නිර්මාණයක් වුණු ශෛල තලාව මත ඉදිකළ මේ ආරාමය නිසා මේ ශෛල තලාරාමය නමින් තමයි ඉතිහාසයට එකතු වෙන්නේ. සේවස් ගණනාවක ඉතිහාසයක් එක තමයි ශෛල තලාරාමයට අද දවසේදී මේ පින්බර පොහෝ දිනයේදී අපි ඇවිල්ලා තියෙන්නේ මෙහි වතගොත කතා කරගෙන යන්න. ශෛල තලාරාම පුරාණ විහාරස්ථානයේ වර්තමාන වෙනකොට පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් විදිහට නම් කොට තියෙන. අපි යමු නුවර යුගයේ අලංකාර ගෘහ නිර්මාණ තාක්ෂණයක් ඒ ආභාෂය තමයි මේ විහාරස්ථානයේ අපිට ඇතුළත දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නුවර යුගයේ ආරාමවල එහෙම නැත්නම් අපිට විශේෂයෙන්ම විහාර මන්දිරවල ප්‍රධාන වශයෙන්ම මකර තොරණ දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ මකර තොරණ අපිට මේ විහාර භූමියට ආවට පස්සේ මේ විහාර මන්දිරය තුළ දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම වර්තමාන වෙනකොට විවිධ හේතු මත හානියට ලක්ුණු පිළිම වහන්සේලා දැක බලා ගන්න පුළුවන්. අපිට ශෛලමය විදියට නිර්මාණය කරපු ස්මාරක හෝ එහෙම නැත්නම් පිළිම වහන්සේලා හරි අඩුවෙන් තමයි මහනුවර යුගයේදී දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් වට ඇවිදින්න පුළුවන් විදියට මැද විහාර මන්දිරය තනවලා තියෙනවා. ඉතින් මෙය පුරාවිද්‍යා ස්මාරකයක් නිසා සංරක්ෂණය කිරීමේ කටයුතු අතපසු වෙලාද එහෙම නැත්නම් ඒවට කාලය වෙන් කරගන්නේ නැද්ද කියන එක සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ. කොහොම වුණත් වර්තමානයේ එනකොට මේ සිතුවම් පසු කාලීනව යම් ආකාරයක ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න කටයුතු කරලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් හරි අපූරු වෙනස් අත්දැකීමක් මේ කොළඹ ජීවත් වෙන ඔබට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා මේ ප්‍රදේශයට සංචාරයට පැමිණෙනවා නම්.
1: දහම් අමාවෙන් වන්දනීය වූ පුදුබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය 89.1 89.3 දිවයින පුරා සිසාරා ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
2: අයුවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. දහම් අමාවෙන් වන්දනීය වූ පුදුබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
0: ශ්‍රී ශෛල තලාරම විහාරස්ථානයේ මේ විහාර මන්දිරය තුළ අපිට තවත් ප්‍රතිමා වහන්සේලා ගණනාවක් පැරණි නිර්මාණයන් තුළ දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහේ විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක් මේ ඇතුළත අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. සමහර ඉතින් මේ චිත්‍ර වර්තමානයේ තුළ සිතුවම් කරන්නට ඇති. කෙසේ වෙතත් මේ විෂ්ණු දෙවියන්ගේ පිළිමය මේ විහාරස්ථානයේ ආරම්භක කාලෙදී අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහි ආකෘතිමය වශයෙන් ගත්තට පස්සේ නුවර යුගයේ සම්ප්‍රදායට අයිති වෙනවා කියලා තමයි සඳහන් කෙරෙන්නේ. කොමුණත් හරි අපූර්වයි. එහෙම තැනක් ඉතින් මේ කොළඹවට මේ පිළියන්දලවට තියෙනවා කියන එක සම්බන්ධයෙන් අපිට ඉතින් හරි පුදුමයි. සමහර තැන්වල ඉතින් මේ වගේ ස්ථාන ගණනාවක් සංරක්ෂණය කළ ගත යුතු තැන් තවත් තිබෙනවා. ඉතින් මෙයත් සංරක්ෂණය විය යුතු මොහොතක තමයි මේ මොහොතේ තියෙන බව අපිට පේන්න තියෙනවා. ඉතින් බොහෝ දෙනාට ලොකු වගකීමක් තියෙනවා මේ හා සම්බන්ධ විශේෂම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. මේ විහාර අංග ආරක්ෂා කරගනිමින් මේ සංරක්ෂණය කොට තියෙන සිතුවම් තවදුරටත් සංරක්ෂණය කරගෙන විශේෂයෙන්ම මේ විහාරයේ පිටත බිත්තිවල ආරක්ෂාව තහවුරු කිරීම ලොකු වගකීමක් වෙලා තියෙන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ලංකාවේ අපේ පැරණි විහාර ගෘහයන්ට පැමිණීමේදී දොරටු කිහිපයක් තියෙන බව අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඉතින් මේ විහාර මන්දිරය තුලත් එහෙම නැත්නම් මේ ප්‍රතිමා ගෘහයටත් පැමිණීමේදී දොරවල් කිහිපයක් තියෙනවා. ඉතින් අලංකාර සිතුවම් නුවර යුගයට අයිති ප්‍රතිමා ගෘහයක ලක්ෂණ තමයි මේ ප්‍රතිමා ගෘහය තුළ දැක බලා ගන්න පුළුවන්කමක් තියෙන. ඉතින් මේ සමාධි පිළිම වහන්සේ තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් වැඩ හිඳිනවා පසෙකින් හිටි පිළිම වහන්සේලා. ජයමාලු කුමරු සයවන පරාක්‍රමබාහු නමින් රාජ්‍යත්වයට පත්වෙලා අභිෂේකයත් සමගම මේ ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය ලංකාවේ ස්වර්ණමය යුගයක් සටහන් කරපු රාජධානියක් බවට පත් වුණා. විශේෂයෙන්ම සාහිත්‍ය ප්‍රබෝධී ඒ වෙනුවෙන් සැලරිහින් සංදේශය, හංස සංදේශය වගේ සංදේශ අපිට උපුටා දක්වන්න පුළුවන්කමක් තියෙනවා. ඉන් පසුව මේ හයවන පරාක්‍රමබාහු රජතුමා වගේම හයවන බුවනෙකබාහු රජතුමාගේ කාල සීමාව තුළත් මේ මඩපාත ග්‍රාමය, අපි මේ ඉන්න භූමිය පිහිටා තියෙන ග්‍රාමය, ඒ කාලය තුළ විශේෂයෙන්ම වැදගත් වූ බව තමයි ඉතිහාසයේ ජලප්‍රවාහ කතාවල සඳහන් වෙන්නේ. ලිඛිත කරුණුවල ඇතුළත් නොවුනත් මේ ග්‍රාමයේ වටා තවත් බොහෝ රජදරුවන්ගේ කටයුතු කිරීම සිදුවුණු බවට තමයි අපිට දැනබාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතිහාස වංශකතාවල සඳහන් නොවුනත් විශේෂයෙන්ම ජනප්‍රවාද තොරතුරු මත විශේෂයෙන්ම රයිගම් බණ්ඩාර කුමාරයා තමන්ගේ සේනාව සංවිධානය කරන්න යුද පුහුණුවීම් කටයුතු මේ භූමියේදී සිද්ධ කළ බවත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා. එවන් ඉතිහාසගත මතකයන් ඒ වගේම ඒ වගේ ජනප්‍රවාද ගණනාවක් මේ භූමිය තුළ සැඟ වෙලා තියෙනවා. ගම්පොල රාජධානිය ලංකාවේ තවත් සුවිශේෂී රාජධානියක් ව ගම්පොල රාජධානිය බිඳ වැටෙනවාත් සමගම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය ආරම්භය සම්බන්ධයෙන් එහි සයවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජාභිෂේකය සම්බන්ධයෙන් වතගොත අපි ඉස්කෝලන කාලින් නම් ඉගෙනගෙන තියෙන්නේ. කොම වුණත් ලංකාවේ අනුරාධපුරයේ මතුනව පොළොන්නරුව මතුනව අපේ රටේ සියලුම රාජධානි වල වගේම තවත් වටිනා කියන බෞද්ධ වෙහෙර විහාර රසක් අපිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ මේ රයිගම්පුර රාජධානියෙත් මලාගන්න පුළුවන්කමක් තියෙනවා. සමහර විට කොළඹයයි හඳුන්වන නිසා කොළඹ වෙහෙර විහාර නැද්ද, පැරණි නටබුන් නැද්ද, ඉතිහාස කතා නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නෙවෙයි. ඒක එහෙම නෙවෙයි කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට, පුරාවිද්‍යා ස්ථානයක් විදිහට මේ ශෛලතලාරාමයට ආවට පස්සේ මෙවැනි විහෙර විහාරස්ථාන රැසක් මේ කොළඹත් මේ පොළොවෙත් තියෙනවා කියන එක අපි මතක තබා ගන්න ඕනි. දෙවන පෑතිස් රජතුමා මහින්දාගමනයෙන් පසුව යොදුනෙන් යොදුන විහෙර විහාර කරූ බව තමයි අපි ඉතිහාසය අහලා තියෙන්නේ. ඉතින් අනුරාධපුරයෙන් පොළොන්නරුවට, එතනින් එහා සියලුම රාජධානිවලට ගිහිල්ලා සුවිශේෂීම රාජධානියක් විදිහට මේ ජයවර්ධනපුර කෝට්ටේ සහ රයිගම්පුර රාජධානියෙත් බොහෝ මතක ඉතිහාස කතා රට රැකගන්න, රටේ සාහිත්‍ය ප්‍රබෝධය වෙනුවෙන් දෙස බස රකින මිනිස්සු හදන්න කැපවෙච්චි මහා වීර මිනිසුන්, ඒ වගේම වීර ස්වාමින් වහන්සේලා, අපිට මහා අස්තවීරයන් වහන්සේලා හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. මුනිදු සසුනේ උරුම හිමිකම දෙවන පෑතිස් රජුට මහින්ද හිමියන් ලංකාවට වැඩම කොට එහි දායාදය ලබා දෙන්නයින් පසුව ලක්වැසි ජනයා බෞද්ධයන් ලෙස බෞද්ධ සම්ප්‍රදායේ ගමයි පන්සලයි වැවයි දාගැබයි නිල් ගොයමයි කහ සිවුරටයි හුරුවුණු සම්ප්‍රදාය හැදුණා. ඉතින් මේ පොසොන් පුන් පොහෝ දින ලෝකවාසී සැමට මේ පුන් පොහොය ශ්‍රද්ධාවෙන් සිත දියුණු කරගන්න, තුනුරුවනේ පිහිටන්නට හේතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මහා විසල් ප්‍රතිමා වහන්සේලා පසුකාලිනුව තමයි ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී නිර්මාණය කරලා තියෙන්නේ. හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ, වගේම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඒ වගේම සමාධි පිළිරුවක් නිර්මාණය කරලා තියෙනවා. බුද්ධහලම්බන ප්‍රීතියෙන් පිනා යන මිනිසුන්, බුද්ධහලම්බන ප්‍රීතියෙන් සිත් පහන් කරගත්ත මිනිසු එදත් හිටියා, අදත් මේ බිමේ ඉන්නවා, හෙටත් මේ බිමේ ඉදීවි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඉතින් මහා විශාල නිර්මාණයක්.

0: ලංකාවේ ගිරිහිස් ගිරි මුදුන් ඒ වගේ මේ වගේ ශෛල තලාවන් දැක අපේ මිනිස්සු රජ දවසේ පටන් අද වෙනකන් විවිධ නිර්මාණයන් වල නියලෙන්නේ සම්බුදු සසුනත් මේ රටේ චිරාත් කාලයක් නැවත ජීවමාන කරවීම වෙනුවෙන් ති ලංකාවේ වෙහෙර විහාර ගණනාවක් අද වෙනකොට පුරාවිද්‍යා ස්ථාන බවට පුරාවිද්‍යා ස්මාරක බවට පත් කරලා තියෙනවා මේ විහාරයත් ඒ විදිහේ පුරාවිද්‍යා ස්ථානයක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ හැබැයි අතීත උරුමය රැක ගැනීම සම්බන්ධයෙන් කොච්චර දුරට අවධානය යොමු කරනවාද කියලා සමහර සාක්ෂි අපිට ඉඟි කරනවා කාලේ වැලිතලාවට අපේ රටේ බොහෝ වෙහෙර විහාර වගේ මේ විහාරයත් එකතු වේවිද කියන සැකයක් බියක් සහ ඇස්පනා අපිට දැක ගන්න පුළුවන් සාධක ගොඩක් ශෛලතලාරාම පුරාණ විහාරස්ථානෙත් මේ මන්දිරය තුලත් අපිට වටපිට ඇවිදිද්දී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් බොහෝ දෙනෙකුට ලොකු වැඩ කොටසක් තියෙන බව තමයි පේන්න තියෙන්නේ.
1: දහම් අමාවෙන් වන්දනීය වූ පුදු විමක රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.

0: 89.2
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය
4: මහා ගල්කණු අපිට අනුරාධපුර පොළොන්නරු යුගවල අරුමයක් නෙවෙයි අපේ මිනිසුන්ගේ නිර්මාණශීලී හැකියාව. ඉතින් අදත් ස්මාරකයක් විදිහට ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේත් මේ පන්සල හා මේ විහාරස්ථානය හා පූජා කිරීම සම්බන්ධයෙන් මේ විදි ස්මාරකයක් ඉති කරලා තියෙනවා. ඉතින් මේක දකිද්දිම මතක් වෙන්නේ ඉතින් අපේ අභිමානවත් අනුරාධපුර පොළොන්නරුව රාජධානි. මේ විහාරස්ථානය හා සම්බන්ධයෙන් කතා කරද්දී මෙහි නුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයක් තමයි අපිට බලාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. විශේෂයෙන්ම චිත්‍රවලේ වගේම මේ ගෘහයේ සෙවිලි කරලා තියෙන දේවල් සහ මේ වාහල්කඩ මේ සියල්ලක්ම නුවර යුගයට අයිති බව තමයි පුරාවිද්‍යාඥයන්ගේ මතය වෙලා තියෙන්නේ. කොමුණොත් පුරාවිද්‍යා ස්ථානයක් විදිහට තමයි මේ විහාරස්ථානයේ මේ පැරණි විහාරය මේ වෙනකොටත් නම් කරලා තියෙන්නේ. වැඩ ගොඩක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් කරන්න තියෙන බව පේන්න තියෙනවා. ශෛල තලාව මත ඉදිකළ මේ අලංකාර ගොඩනැගිල්ල සේවස් කරනාවක මතකයන් එක්ක තමයි අපිට පෙර මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය නිර්මාණය කරපු වෙහෙර විහාරයන්හි අභිමානය කියාපාන්නේ. ඉතින් අද දවසේදී මේ විහාර පරිශ්‍රයට ඇවිල්ලා අපි මේ පිළිබඳව ඉතිහාස තොරතුරු කොහොමද ආරම්භ වෙන්නේ, මේක ඉතිහාසයේ කොච්චරක් සියවසකට දිව යනවද, කවුද මේකට වෙරවීරි aran තියන්නේ මේ වැඩේ කරගෙන යන්න, මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අපි ගෞරවණීයව මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා මිනේරිගම ඥානාරාම අපේ ස්වාමීන් වහන්සේ. අපි හැමෝම අවසරයි පාදාභිවන්දනේ. ඔබ වහන්සේගෙන් අපි මුලින්ම තින් දැනගන්න කැමති මේ විහාරයේ කොච්චරක් උදේ කාලයකට යනවද අපි හැමෝම අතීතයේ.
5: මේ විහාරස්ථානයේ මුලින්ම ආරම්භ කළා තියෙන්නේ 1833 වගේ කාලෙදී. මේ මඩපාත ගමත් එක්ක හුඟක් සම්බන්ධ ප්‍රසිද්ධ පරම්පරාවක් තමයි ආටිගල පරම්පරාව කියන්නේ.
4: අපි එනකොට දැක්ක අපේ හැමෝටම මේ
5: ආටිගල මෙතන ඉස්කෝලේ
4: ක්‍රීඩාංගණයේ
5: ක්‍රීඩාංගණයක් තියෙනවා. මේ ගමට ලොකු සේවයක් කරපු පිරිසක් තමයි ආටිගල පරම්පරාවේ පිරිස. මේ ආටිගල පරම්පරාව ඉඳපු ඩොන් ජෝසප් අභිරත්න ආටිගල කියන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඒ පවුලේ ඒ කාලේ ඉඳපු කට්ටිය එකතු වෙලා මේ ගල්තලාව දැන් මේ මනරම් විදිහට පිහිටලා තියෙන ගල්තලාව සහිත අක්කරයක් විතර ප්‍රමාණයක කොටසක් පළමුවෙන්ම සග සතු කරලා පූජා කරන්නට ඉදිලා තියෙනවා. මේක පූජා කරලා තියෙන්නේ වීදියගොඩ රජමහ විහාරස්ථානයේ එවකට වැඩවසන්නට යෙදුණු විසිදාගම සෝභිත කියන නායක හාමුදුරුවන් වහන්සේට ඒ පිළිබඳව සන්නසකුත් තියෙනවා. උන්වහන්සේට මේ ගල්තලාව සහිත මේ භූමිය පූජා කරන්නට යෙදුණා කියන කාරණාව පිළිබඳව. එයින් අනතුරුව දශක 3ක් පමණ කාලයක් මෙහි කිසිම හාමුදුරු කෙනෙක් වැඩවාසය කරලා නැහැ. ආටිගල පරම්පරාව ඉඳපු සමාජිකයෙක් නැවත විසිදාගම සෝභිත නායක හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරලා තියෙනවා මේ විහාරස්ථානය ආරම්භ කරලා කරගෙන යන්න කියලා. උන්වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් වුණු මඩපාත සෝනුත්තර නායක හාමුදුරුවන් වහන්සේට තමයි මේ පන්සල ආරම්භ කරන වැඩේ බාර දීලා තියෙන්නේ. උන්වහන්සේගේ දෙවන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ වුණු මකුළුදුවේ අතදාසි නායක හාමුදුරුවන්ට මේ විහාරස්ථානය ආරම්භ කරන්න කියලා උන්වහන්සේ වගකීම බාර දීලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි අපිට දැන් මේ දකින්නට තියෙන වර්ෂ 100කට වඩා පැරණි වූ විහාර මන්දිරේ දැක බලා ගන්නට තියෙන්නේ. උන්වහන්සේ පළමුවෙන්ම අඩුමැටි ගහන්නට ඉදිලා සෙවිලි කර පොල්ලතු සෙවිලි කරපු ආරාමයක වස්වැසලා මේ විහාරස්ථානයට මුලින්ම ආරම්භයක් අරගෙන තියෙනවා. උන්වහන්සේ ඒ විදිහට මෙතන පන්සලක් නිර්මාණය කරන්නට, පූජා භූමියක් නිර්මාණය කරන්නට මග සලසා ගන්නට ඉදිලා පළමුවෙන්ම සකස් කරන්නට ඉදිලා තියෙන මේ විහාර මන්දිරේ එවකට 1800 අනුව පමණ කාලයේදී මේක ආරම්භ කරලා 1899 වගේ වෙනකොට මේක අවසන් කරලා තිබෙනවා. මේ විහාර මන්දිරේ දැන් මේ වෙනකොට පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට තමයි 2008 ගැසට් පත්‍රයක් නිවේදනය කරලා
4: රජයේ වශයෙන් ප්‍රකාශන
5: පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.
4: අපි හඳුන දැන් මේකේ මේ අපි සිතුවම් සම්බන්ධයෙන් ගත්තාම එහෙම මකර තොරණක් ආරම්භයේදීම දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. නුවර යුගයේ ආභාෂයක් යම් ආකාරයක තියෙනව නේද අපි හඳුන.
5: මේක නුවර යුගයේ චිත්‍රකලාවේ අවසාන හරිය වගේ තමයි පෙන්눔 කරන්නේ. අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුව යුගයේ වගේ වෙනකොට ඒ කාලෙදී සාමාන්‍යයෙන් ශෛලමය වශයෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්නට එදිලා තිබෙනවනේ. අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාව, ඊට පස්සේ අවකන බුද්ධ ප්‍රතිමාව වගේ ගල් විහාරය වගේ දේවල්, මේ දේවල් ශෛලමය වශයෙන් නිර්මාණය කරන්නට ඉදිලා සාමාන්‍යයෙන් මහනුවර යුගයේ වගේ වෙනකොට හුණු බදාම පිරියම් කරලා ගැඩොලින් පිළිම නිර්මාණ කරන කලාව වෙනවා.
0: දහම් අමාවෙන් වන්දනීය වූ පුදුබිමක රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළ
1: අනුපුතු මිහිඳු මාහිමි වැඩි පින්බර පොසොන් දිනයයි මේ. දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
2: අපේ හැමෝට දැන් මේ පිටතමාලකි අපිට බලාගන්න පුළුවන් වෙන සිතුවම් මේවා මේ ප්‍රතිසංස්කරණය කරලාද තියෙන්නේ නැත්නම් තිබුණු සිතුවම්මද මේ තියෙන්නේ?
3: මේ හුඟක් සිතුවම් දැන් ප්‍රතිසංස්කරණය කරන්නට එදිලා තියෙන්නේ. මොකද දැන් මේ බිත්ති පුරාවටම හැම තැනම තිබිලා තියෙනවා මේ සිතුවම්. නමුත් දැන් මේ යට බිත්ති බලනකොට පේනවා මේ සිතුවම් හුඟක් ඒවා මැකිලා ගිහිල්ලා තියෙන්නේ
2: කාලයෙන්
3: විවිධනවත් එක්කම. මොකද මේ ස්ථානයේ කලින් රජයේ ගල්වලක් තිබිලා තියෙනවා. ඉතින් ඒ රජයේ ගල්වලත් එක්ක වුණු හානියත් එක්ක තමයි මේ හුඟක් වෙලාවට මේ විහාරෙට මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් පසු කාලීනව වැඩ සිටිය නායක හාමුදුරන් වහන්සේලා ඒක නතර කරලා මේ විහාරේ රැක බලා ගන්නට කටයුතු සිද්ධ කරන්නට එදිලා තිබෙනවා.
2: සමස්තයක් විතර ගත්තම අපි හැමෝටම විශාල මේ ප්‍රමාණයක් මේක අපිට පිටතින් නොපෙනුනාට ඇතුළතින් විශාල උසකුත් ඇතුළත මාලකේ අපිට බලා ගන්න පුළුවන්කමකුත් තියෙනවා. එතකොට මේ බිත්තිවලත් ඇතැම් විට සමහර වෙලාවට සිතුම් තියෙන්නේ නැති
3: සිතුම් තියෙන්නට අවශ්‍යයි. ප්‍රතිසංස්කරණයේදී මේ බිත්ති සම්පූර්ණයෙන්ම දැන් අලුතෙන් හුණු පිරියම් කරලා ඉවර වෙලා තීන්ත ආලේප කරලා තියෙන්නේ. ඒකින්ද මේ බිත්තිවල තිබුණු දේවල් අපිට හරියටම දැක බලා ගන්නට හැකියාවක් නැහැ. නමුත් මැද කොටසේ තියෙන මේ විහාරයේ බුදු පිළිම ඒ වගේම චිත්‍ර බොහොම හොඳට ආරක්ෂා වෙලා තියෙන බව අපිට පේනවා.
2: සමහර විට අපේ හැමෝටම මේ ඇතැම් විහාරයන්හි සිතුවම් කොට තිබෙන සිතුවම් වලට වඩා තරමක වෙනස් සිතුවමුත් අපිට මෙතන දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා.
3: ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ නුවර යුගයේ චිත්‍රකලාවේදී එයාලා අර පෙර අනුරාධපුර පොළොන්නරුවේ තිබ්බ චිත්‍රකලාව මූර්ති ශිල්පයට වඩා වෙනස් ක්‍රම අනුගමනය කරන්නට එදිලා තියෙනවා.
2: ඒකත් එක්කම හරි වෙනසක් ඉතින් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. තවමත් සංරක්ෂණය වෙමින් තියෙනවා අපේ හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන්. ඒ වගේම ඇතුළත සමාධි පිළිම වහන්සේ වගේම හිටිය බුද්ධ ප්‍රතිමා වහන්සේලා විය යුතුයි අපේ හාමුදුරුවනේ.
3: ඔව්.
2: දෙනමක් වැඩ හිඳිනවා. ඉතින් ඔබට එයත් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඇතුළත මාලිගාව එහෙම නැත්නම් විහාර පරිශ්‍රය විහාර කොටස ගෘහය ටිකක් තරමක් විශාල විදිහට තමයි උස්සාකාරයකට නිර්මාණය කරලා තියෙන්නේ. තනත් හරි විශේෂයි. සිවිලිමේ සම්පූර්ණයෙන්ම සිතුවම් වලින් තමයි අලංකාර කරලා තියෙන්නේ. මේ සිවිලිමත් අපි හඳුන්නේ පසු කාලීන ප්‍රතිසංස්කරණය කරන්න යෙදিলা තියෙනවා වෙන්නේ නැති
3: සමහරවිට. මේ තියෙනේවා පරණ දිව්‍ය විදිහටම තමයි තියෙන්නේ. සුළු ප්‍රතිසංස්කරණ වලට ලක් කරලා තියෙනවා. නමුත් මේවා පැරණි දිව්‍ය විදිහටම තමයි මේ තියෙන්නේ.
1: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.

0: Supreme Radio Meltdown හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdown පැරසිටමෝල් විශේෂයකි.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කපේ with Nimesha Nimesha The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
2: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලෙනෙත්. ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සබහාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා
6: කියන්නේ.
2: අමරු ක්යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
6: සෑගිරිය.
2: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සකපව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ආසෙන් දිලේ පොළොවේ බලේ කොටන ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්. දහම් අමාවෙන් වන්දනීය වූ පුදු විමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
7: අපේ හැමෝම දැන් අපේ විහාරස්ථානවල විශේෂයෙන්ම මේ විහාර මන්දිරවල දේවරූප අපි දැකලා තියෙනවා ගොඩක් තැන්වල. විහාරක් විහාරස්ථානවලත් අපි දැකලා තියෙනවා. ඉතින් මෙතනත් හරි විශේෂ වෙනවා. මේ විහාර මන්දිරයත් මේ විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක් තමයි තියෙන්නේ නේද?
8: විහාරස්ථාන හා සම්බන්ධව ඉතින් අපේ පැරණි කාලයේ ඉඳලම දේවාල මන්දිරත් ඉදිකරන්නට තියෙනවා. ඒකේ තවත් අවස්ථාවක් විදිහට මේ විහාර මන්දිරයේ මේ කොටසක් විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්නට ඉදිරිය තියෙනවා. ඉතින් විෂ්ණු දෙවියෝ කියන්නේ ලෝකයක් ඒ වගේම සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නට බාර වෙලා ඉන්න කෙනා විදිහටනේ අපි සලකන්නේ. එතකොට ඒක නිසාම මෙතන විෂ්ණු දේවාලයක් සකස් කරන්නට ඇති කියන එක අනුමාන කරන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ පළාත්වලට පළාත් භාරවත් විෂ්ණු දෙවියෝ තමයි, විෂ්ණු දෙවිය රාජයා තමයි කටයුතු සිද්ධ කරන්නට යෙදෙන්නේ.
7: ඔබ ශෛලතලාරාම විහාරස්ථානයට පැමිණ මෙය හැමෝටම බලන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි හැමෝටම පුළුවන්ද? කාලයක් තියනවද එහෙම?
8: නැහැ. අපි විශේෂයෙන් ඉතින් පාසල් වලින් ළමයි එනවා නම් බලන්නට ඒ වගේ අවස්ථාවක අවස්ථාව ලබා දෙනවා. ඊට අමතරව නම් අපි විහාරයේ වහලා තමයි තියෙන්නේ. මොකද අපිට ආරක්ෂා කරගන්න ඕනින්ද?
7: මොකද අපිට අත්දැකීම් තියෙනවා අපි හැමෝටම නේද? ඒක නිසා ඉතින් මේ ඔබ දකින චිත්‍ර සිතුවම් විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම ඇතුළත මාලිකයේ සහ මේ අපි විෂ්ණු දේවාලය පිළිබඳව කතා කළොත් මේ ඒ ආකාරයේම චිත්‍රවල ලක්ෂණ, ඒ පාට වර්ණ, ඒ විදිහම තමත් භාවිතා වෙලා සංරක්ෂණය වෙමින් තියෙනවා. ඒ නිසා තමයි සීමා සහිතව නරඹන්න අවස්ථාවක්, එහෙමත වන්දනාමාන කරන්න අවස්ථාවක් අපි හැමෝටම වහන්සේලා හදලා දීලා තියෙන්නේ. මේ චිරාත් කාලයක් තවත් රැකගත යුතු නිසා වෙන්න පමණයි. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනි ඔබට. අපි එතනින් අතුරට යමු. සහ අපි හැමෝටම මෙතන පිවිසුම් දෙකක් තියෙනවා නේද? ප්‍රධාන පිවිසුම්
8: දෙකක් තියෙනවා. නමුත් නැගෙනහිර දිශාවට හදලා තියෙන ප්‍රධාන පිවිසුම තමයි ඒ කාලේ ඉඳලා
7: භාවිතා කරලා
8: ප්‍රධාන දොරටුව විදියට භාවිතා කරලා
7: තියෙන්නේ. ශෛලමය ගල්තලාව මත සමනෙන් අඩි 8ක් 10ක් වගේ උසක් තියෙනවා මේ පැත්තට යනකොට විශාලත්වයේ නේද? අපි එතනින් ඉදිරියට යමු. ටිකක් එහා පැතර ගිහිල්ලා තවත් අපේ හැමෝටම වහන්සේත් එක්කම මේ හරස්සාන ඉතිහාසය සම්බන්ධයෙන් තවත් කතා කරන්න තියෙන දේවල් අපි කතා කරගමු. අපේ මෙඩේරිගම ඥානාරාම අපේ හැමෝටම වහන්සේ අපිත් එක්ක කතා කරමින් මේ ඉන්නේ. අපේ හැමෝටම දැන් 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ, ඒ වගේම 6 වන භුවනකබාහු රජතුමාගේ මේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජධානිය, වගේම රයිගම්පුර රාජධානිය, ලංකාවේ ස්වර්ණමය යුගයන් ලියවපු රාජධානීන් විදිහට අපි ඉතිහාසයේදී හඳුන්වන්නේ. එතකොට මේ බිමත් ඒ වගේ ඉතිහාසගත බිමක් විදිහට අපිට ලිඛිත මූලාශ්‍ර නැතත් පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට
8: ඔව්, ඇත්ත වශයෙන්ම මේ පළාත අයිති වෙන්නේ කෝට්ටේ කියන
7: සීමාවට රාජධානාවට
8: පැරණි රාජධානි රාජධානි ක්‍රමය ගැන කතා කරද්දී කෝට්ටේ රාජධානිය ලොකු අපසරියක පැතිරිලා තියෙද්දී රයිගම් කෝරළේ ඊට පස්සේ ඉරේලා සල්පිටි කෝරළේ වගේ කෝරළ කිහිපයක් පිළිබඳවම අපිට මේ අධ්‍යයනය කරද්දී දැනගන්න හැකියාවක් තියෙනවා. මේ භූමිය පිහිටලා තියෙන්නේ සල්පිටි කෝරළේ පල්ලේපත්තුව කියන තැන මඩපාත ග්‍රාමේ.
0: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
4: anugrahaya
7: wartha pita wartha kabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.97 ikma u dewanta supiritya galaba dimin rathi sangwardhaneeta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
8: meltol hisarathaya una sempre ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
10: දහම් අමාවෙන් වන්දනීය වූ පුදුබිමක ප්‍රෞඪ අතීතය සොයා යන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.
11: අපේ හැමෝටම දැන් විශේෂයෙන්ම මේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජධානිය ගත්තාම ඊට පස්සේ අපි එතනින් රයිගම් රාජධානිය ගත්තාමත් අපි අර වැඩි සාහිත්‍ය නැඹුරුව සහ කලාව සම්බන්ධයෙන් කතා කළත් විහෙර විහාර ගොඩනැගීම ගැන ටිකක් අඩුවෙන් කතා කරන්නේ. හැබැයි ඉතින් මේ රාජධානිවලත් කොයි අස්සක් මුල්ලක් බැලුවත් පැරණි විහෙර විහාර තමයි තියෙන්නේ.
12: අනිවාර්යයෙන්ම මේ අපි කතා බහ කරනකොට රයිගම පැත්තට යද්දී විහෙර විහාරස්ථාන කිහිපයක්ම කෝට්ටේ රාජධානිය තුල නිර්මාණය වුණු ඓතිහාසික විහෙර විහාරස්ථාන දැක බලා ගන්නට හැකියාවක් තිබෙනවා. වීදාගම විහෙරේ, ඒ වගේම ඒ පැත්තේ රයිගම විහෙර, ඔය වගේ විහෙර විහාරස්ථාන කිහිපයක්ම කෝට්ටේ යුගයේ සාහිත්‍ය ගත්තහමත් අපේ වීදාගම මහා මෛත්‍රී මහානායක ආඳුරු ඉතින් උන්වහන්සේ සන්දේශ කාව්‍ය ඇතුළු ග්‍රන්ථ කිහිපයක්ම රචනා කරන්නට යෙදිලා තිබෙනවානේ.
11: සැලලිහිණිය නේද? පිට සන්දේශ කාව්‍යෙම කොච්චර කියන්න පුළුවන්ද මේ කාලය තුල ඉතින්.
12: ඔව්. එතකොට උන්වහන්සේ වැඩ වාසය කරන්නට යෙදුණු මේ වීදාගම විහාරස්ථානයත් පිහිටලා තියෙන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේම බස්නාහිර පළාතේම තමයි. එහෙම අපි කතා කරනකොට ඒ වගේ විශේෂ විහෙර විහාරස්ථාන කිහිපයක්ම මේ දිස්ත්‍රික්කයේ මේ පළාතේ නිර්මාණය වන්නට යෙදිලා තිබෙනවා.
11: දැන් අපි හඳුන්නේ මේ අපිට මේ ඉදිරිපස පෙනෙන මේ හිටිපිලිම වහන්සේ, සතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා, පසුකාලීනව වහන්සේලා නිර්මාණය කරන්නට යෙදුණු විවිධ දානපතියන්ගේ මිනිසුන්ගේ ආධාර උපකාර ඇතුළු නිර්මාණය කරලා තියෙන ඉතා විශාල ප්‍රතිමා වහන්සේලා.
12: ඔව්, අපි අවසානෙටම කතා කරේ මේ පන්සලේ ඉඳපු මකුළුදුවේ අත්තදාසි නායක හාමුදුරුවෝ පිළිබඳව. උන්වහන්සේගෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් වුණු මඩපාත සීලානන්ද නායක හාමුදුරුවෝ තමයි මේ විහාරස්ථානය බාරගෙන කටයුතු සිද්ධ කරන්නට යෙදිලා
11: තියෙන්නේ.
12: ඉතින් ඒ කාලය තුලදී උන්වහන්සේ දැන් අපිට වර්තමානයේ දකින්නට තියෙන ධර්මශාලා මන්දිරයේ සහිත ඉඩම දායකයන් සමග එකතු වෙලා ඒ ඉඩම අරගෙන ඒ ධර්මශාලාව මුලින් පොඩි ධර්මශාලාවක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පසුව සතර පෙරේ අපේ දායක පින්වතුන් එකතු වෙලා දැන් දර්ශනීය ධර්මශාලාවක් විදිහට ඉදි කරන්නට එදිලා වැඩ කටයුතු නිමා කරලා තියෙනවා. ඉන් අනතුරුව උන්වහන්සේගෙන් පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් වුණු මාකෙහෙල්වල ධම්මානන්ද හබිදාන නායක හඳුරන් වහන්සේ තමයි මේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වය හොබවලා තියෙන්නේ. උන්වහන්සේගේ කාලයේ මේ විහාරස්ථානයේ විශාල සේවාවක් සිද්ධ වෙලා තියෙනවා. උන්වහන්සේ අපිට වර්තමානයේ දකින්නට තියෙන නව විහාර මන්දිරේ, ඊට පස්සේ ඉවර වෙලා චෛත්‍ය රාජානන් වහන්සේ, ඒ වගේම පැරණි සංඝාවාසය කියන මේ සියල්ලක්ම නිර්මාණය කළ තියෙනවා. වර්තමානයේ දකින්නට තියෙන බෝධීන් වහන්සේ, මේ බෝධීන් වහන්සේ වුණත් පෙර මේ ගල්තලාවෙම බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා තිබිලා තියෙනවා. ප්‍රශ්න නිසාවෙන් මේ ගල්තලාවේ තියෙන අධික උෂ්ණත්වය ආදී කරුණු හේතු කොට ගන්නට හේදිලා ඒ බෝධීන් වහන්සේ අපවත් වන්නට හේදිලා තියෙනවා. ඊට පසුව තමයි මේ වර්තමානයේ දකින්නට ලැබෙන බෝධීන් වහන්සේ නිර්මාණය කරන්නට, රෝපණය කරන්නට හේදිලා තියෙන්නේ. උන්වහන්සේගෙන් පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් වුණු අපගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේ තමා වර්තමානයේ විහාරාධිපතිත්වයේ හොබවමින් කටයුතු සිද්ධ කරන්නට යෙදෙන්නේ. මාගේ හිල්ලුල ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේ ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණුවේ මෙහෙවර නිසාවෙන්ම උන්වහන්සේට මල්වතු විහාර පාර්ශවයෙන් ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ සල්බිඩි ගෝරලේ ප්‍රධාන සංඝනායක තනතුර ප්‍රදානය කරන්නට යෙදිලා තිනවා. දැන් වර්තමානයේ අපේ ගුරුදේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේට ඒ තනතුර ප්‍රදානය කරන්නට යෙදිලා තිනවා. උන්වහන්සේගේ කාලයේදී උන්වහන්සේ අපිට වර්තමානයේ දකින්නට දෙන නව සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීමේ මූලිකත්වයේ අරගෙන කටයුතු සිද්ධ කරන්නට ඉදලා තිබෙනවා. ඒ වගේම වර්තමානයේ දකින්නට තියෙන නව දහම් පාසල් ගොඩනැගිල්ල, දෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරන්නට ඉදලා තියෙනවා. ඒ වගේම මේ ගල්තලාව මත මනරම් ආකාරයෙන් දැක බලා ගන්නට තියෙන පිළිම වහන්සේලා අඩි 80ක් පමණ දිග සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කරන්නට යෙදලා තියෙනවා. මේ නිර්මාණය සිද්ධ කළා තියෙන්නේ තනිකරම එක පුද්ගලයෙකු විසින්. අවශ්‍ය කරන බඩු බාහිරාදිය තමයි දායක පින්තුන් විසින් සකස් කරලා දෙන්නට යෙදලා තියෙන්නේ. ඒ වගේම සමාධි බුදු ප්‍රතිමා වහන්සේ නමක්, හිටි පිළිම වහන්සේ නමක් වගේම 28 නමක් වූ බුදුරජාණන් වහන්සේලාත්, ඒ වගේම 28 නමක් වූ බෝධීන් වහන්සේලාත් නිර්මාණය කරලා රෝපණය කරන්නට යෙදිලා තිබෙනවා. ඒ වගේම අපිට වර්තමානයේ දේවාල මන්දිරයක් දැක බලා ගන්නට හැකියාවක් තිබෙනවා.
11: මේක අපේ හැමෝම ඒ කාලේ ඉඳන්ම තිබුණු දේවාල මන්දිරයක්ද නැත්නම් වර්තමානයේ දෙකතු කරන්නේ දිනුන?
12: වර්තමානයේ 2023 වගේ වර්ෂයේ තමයි මේක නිර්මාණය කරලා අවසන් කරන්නට යෙදුනේ.
11: ඉතින් මේ සේවස් ගණනක ඉතිහාසය අපේ හැමඳුරුනේ අපේ රටේ සද්ධර්මය රැකගන්න, මේ සම්බුදු සසුන රැකගන්න ඉතින් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරපු ස්වාමින් වහන්සේලා ගණනාවකගේ දායකත්වයෙන් තමයි ඉතින් ශෛලතලාරාම මේ විහාරස්ස පින්බිම අද ඔබට දැකබලා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා ඉතින් ඇවිල්ලා වැඳ පුදාගෙන යන්න එන්න කියලා, සල්පිටි කොරලේට එන්න. ඉතින් මේ වගේ ප්‍රදේශවලත් විශේෂයෙන් ඉතින් අපිට වන්දනාමාන කරන්න මෙවැනි ඓතිහාසික, එහෙම නැත්නම් අපිට සේවස් ගණනක ඉතිහාසයක් තියෙන විහාර විහාරස්ථාන දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ ආරක්ෂා කරගෙන යන්නේ රටේ සම්බුදු සසුන. ඉතින් අද උතුම් පුන් පොහෝ දිනයක්. ඉතින් පොසොන් පොහොය දිනයේදී අපි අද දවසේදී ආවේ ශ්‍රී ශෛලතලාරම විහාරස්ථානයට අපි හාමුදුරන් වහන්සේට, අපි මිඩේරිගම ඥානාරාම අපි හාමුදුරන් වහන්සේට අපි ගෞරව ප්‍රණාමය පිරිනමන අපේ සමග සම්බන්ධ වුණාට. පරපුරක මතක එකතු කරලා තියෙන මිනිසුන්ගේ වෙරවීරිය, මිනිසුන්ගේ දහඩිය මහන්සිය අපේ රටේ මේ බෞද්ධ විහෙර විහාරයන්වල අතීතයේදී අපිට සටහන් විය යුතු සහ මතක් කරගත යුතු ඔවුන්ගේ වෙහෙස මහන්සියෙන් තමයි මෙවැනි නිර්මාණයන් සිද්ධ කරලා තින්. ඉතින් ශෛලතලාරම විහාරස්ථානයේ පැරණි විහාර මන්දිරෙන් අපි අලුත් විහාර පරිශ්‍රයට, එහෙම නැත්නම් නව විහාර පරිශ්‍රයට යා යුතුයි. වර්තමාන වෙනකොට විහාරාධිකාරී මිනේරිගම නන්දාරාම ලොකු හමුදුරන් වහන්සේගේ ධෛර්යයෙන් ශක්තියෙන් තමයි මේ විහාරයේ සංවර්ධන කටයුතු සිදුවෙමින් තියෙන්නේ. අලුතින් ඉදිකළ විහාර මන්දිරය දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. වැඩි දිනු කිරීම බොහෝමයක් ප්‍රදේශවාසීන්ගේ උදව්වෙන්, දායකකාධිකාරීන්ගේ සහයෝගයෙන් සිද්ධ වෙලා මේ පුදබිම අද වෙනකොට බෞද්ධ පුදබිමක් බවට වැඩි දියුණු කරමින්, සුරක්ෂිත කරමින් ඉදිරියට යනවා. අපේ ස්වාමින් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යය. අපේ බෞද්ධ විහාරස්ථානයන්හිදී, පුරාණ වෙහෙර විහාරයන්හිදී දේවාල හා සම්බන්ධයෙන් තියෙනෙත්

0: මේ බිම අස්සක් මුල්ලක් නෑර අපිට පූජනය වූ තැන් ඕනි තරම් තියෙන. ඉතින් අපි අද දවසේදී මේ විදියට ශ්‍රී ශෛල තලාරම විහාරස්ථානයෙන් සමුගෙන යන්න තමයි සූදනම් වෙන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා ඇවිත් මේ අභිමානයන් දැකබලාගෙන යන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සුප්‍රීම් රේඩියෝ ශාසන ප්‍රදීපය වැඩසටහන එළඹෙන පොහොය දිනේදී තවත් මෙවැනි වූ සොඳුරු විහාරස්ථානයකදී ආරම්භ කරන්න තමයි අපි සූදානම තියෙන්නේ. එසේනම් අදට අපි සමුගන්නවා මඩපාත ශ්‍රී ශෛල තලාරාම විහාරස්ථ පින්බිමේ සිට.
1: දහම් අමාවෙන් වන්දනීය වූ පුදබිමක රෞඩ අතීතය සොයායන සම්මා වායාමය ශාසන ප්‍රදීපය.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මේදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ
2: බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදිකළ මුල්ම ස්තූපය වන්නේ ථූපාරාමයයි. බුදුන් වහන්සේ වන්දනාමාන කිරීමට පූජා වස්තුවක් නොමැති වූ නිසා දාගබක් ඉදිකිරීමට මහින්ද තෙරුන් අනුශාසනා කළ බවත් දෙවන පෑතිස්ස රජු අබේවැවින් වියලි මැටිගෙන්වා ඒ මත සමාන උසකින් තබා ඇතුන් පිට වැඩම කළ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බව මහාවංශයේ සඳහන්. බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කොට ඉදිකළ මුල්ම ස්තූපය නිසා ථූපාරාමය ලෙස මෙම ස්තූපය නම් කළ බව ඉතිහාසයේ සඳහන්.
1: අනුපුතු මේදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ. අනුපුතු මේදුමා හිඟ වැඩි පින්බර පොසොන් පොහොය දිනිය වෙනුවෙන් ඔබට පිදෙන

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිණිපා පාපියෝ
1: අනුපුතු මේදුමා හිමි වැඩි පින්බර පොසුන් පොහොය

0: ප්‍රේම් රේඩියෝ සමරුබලක පදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22 පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
4: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
5: 89.1 89.3 Supreme Radio

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළ
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන් දිනයයි මේ.

0: 89.1 Supreme Radio ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම ඉරන්ද පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ලැබුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ලැබෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන. අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලේනේත්. ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සබහාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. අමරු ක්යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
2: සෑගිරිය.
0: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සකපව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
0: 89.1 Supreme Radio
3: Supreme Radio මේක සුපිරියක්
4: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
5: FIFA World Cup 2026 තරඟ විස්තර
6: 2026 FIFA ලෝක කුසලාන පාපන්දු සැණකෙළියේ පැරදුණු කණ්ඩායම් වලට එක හෙළාම තරඟාවලියෙන් ඉවතට යාමට සිදුවන අතිශය තීරණාත්මක පිළිමලුන් පිටු දැකීමේ වටේ හෙට දිනේ පැවැත්වෙන තරඟ වෙතයි මේ අවධානය. ලෝක පාපන්දු ලෝලින් දැඩි උද්වේගයකට පත් කරමින් මේ වන විට ක්‍රියාත්මක වන දෙවැනි වටය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ ඉදිරියට තැබිය යුතු සෑම පියවරක්ම කණ්ඩායම්වල සමස්ත ලෝක කුසලාන සිහිනයේ පැවැත්ම තීරණය කරන බැවින් එක් සුළු වැරදීමකින් පවා ලෝක කුසලානින් ඉවතට යාමට සිදුවන මෙම අභියෝගාත්මක වටේ තවත් උද්වේගකර තරඟ ත්‍රිත්වයක් හෙට ඒ කියන්නේ ජූනි මාස 30 වැනි අඟහරුවාදා දිනයේදී ලෝක පාපන්දු පිටිය සරසන්නට නියමිතව තිබෙනවා. හෙට අලුයම 2ට බොස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු මහා ගැටුමෙන් යුරෝපයේ ප්‍රබල ජර්මනිය හමුවේ දකුණු ඇමරිකාවේ අභියෝගාත්මක පැරගුවේ කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි. ඉන් අනතුරු හෙට උදෑසන 6:30ට මොන්ටෙරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සටනේදී නෙදර්ලන්ත කණ්ඩායම සහ අප්‍රිකානු සිංහයින් වන මොරොක්කෝව මුහුණට මුහුණලා තරඟවාදිනවා. එමෙන්ම හෙට රාත්‍රී 10:30ට ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සටනින් අයිවරි කෝස්ට් කණ්ඩායමට එරෙහිව යුරෝපයේ සුපිරි නෝර්වේ කණ්ඩායම කරටකර සටනකට පිවිසීමට නියමිතව තිබෙනවා.
4: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
5: සුප්‍රීම් රේඩියෝ

0: සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසොන්දි.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
6: The welcome show
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema udeha tata
6: The welcome show
2: anugrahaya
8: inna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිණිපා පාපියෝ
1: අනුපුතු මිහිදුමා හිඟ වැඩි පින්බර පොසුන්

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. අවිඳු අඳුර තුරලා අමාතම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ, කරමු පිනිපා පාපයෝ.
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ.
2: නිමල බුදුදහමේ දායාදයත් සමග මෙරට ඉදිකළ මුල්ම ආරාම සංකීර්ණය වූයේ මිහින්තලා ආරාම සංකීර්ණයයි. දෙවන පෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් මිහිඳු මාහිමියන් ප්‍රධාන මහා සංඝයා වෙත මිහින්තලා වනගත ආරාමෙදිකුට සංඝ සතු කළ බව මහාවංශයේ සඳහන්. මෙහි ලෙන් 68ක් හෙවත් 68ක් කර වූ බව මහාවංශයේ සඳහන් වනවා. එම ලෙන් මිහින්තලා කන්ද, ආනේ කුට්ටි කන්ද හා රාජගිරිලන කන්ද ආදී විශාල ප්‍රදේශයක පැතිර පැවති බව ඉතිහාසයේ සඳහන්. දෙවන පෑතිස් රජු ඇතුළු තවත ප්‍රාදේශීය පාලකයන් ගණනාවක් විසින් මෙම ලෙන් ඉදිකොට සංඝ සතු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොයයි මේ. අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසුන් පොහොය දිනය වෙනුවෙන් ඔබට

0: සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසොන් දින

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඉවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
5: let's go
6: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali
7: The Welcome Show
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
9: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලෙනෙත් ලාංකීය බිමේ තියෙන අති සුන්දරතම සොබාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. අමරු ක්‍යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
10: සෑගිරිය.
9: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සකපව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
11: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
7: The Welcome Show Supreme Radio

0: මොනිටු සසුනේ උරුම හිමිකම ලක්රසියාට දායාද කළ
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසුන්දිනයයි මේ.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා
6: පහසෙන් දිලේ පොළොවේ බලේ පොතන ඇහේ
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: මුනිතු සසුනේ උරුම හිමිකම ලක්වැසියාට දායාද කළා.
1: අනුපුතු මිහිඳු මාහිමිවැඩි පින්බර පොසොන් දිනෙහි

0: ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආධාත්මිකතාවේ සමහරක් වලට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
9: The welcome show.
10: අනුග්‍රහය.
11: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
14: 89.1 89.3 Supreme Radio.

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිණිපා පාපියෝ
1: අනුපුතු මේදුමා හිමි වැඩි පින්බර පොසුන් පොහොයයි.

0: සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපියෝ
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ
2: තෙරුවන් සරණ ගිය දේවානම්පියතිස්ස මහා නිරිඳු යොදුනෙන් යොදුන වෙහෙර විහාර කර වූ බව මහාවංශයේ සඳහන්. පළමුකොට මහා විහාරයත් මිහින්තලා ආරාම සංකීර්ණයත් ථූපාරාම දාගබත් සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් පූජා කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. සම්බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් රජුගේ මෙම කාර්යභාරයට එවක ලංකාද්වීපයේ වැසියන්ගේ සහයෝගයද ලැබුණු බවයි ඉතිහාස අට්ටකතාවල සඳහන් වන්නේ.
1: අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසොන් පොහොයයි මේ අනුපුතු මිහිදුවා හිඟ වැඩි පින්බර පොසොන් පොහොය දිනිය වෙනුවෙන් ඔබට

0: අවිඳු අඳුර තුරලා අමාදම් සිසිලෙන් ලකඹර එළිය කළ මහා දූතයාණනේ කරමු පිනිපා පාපයෝ
1: අනුපුතු මිහිදුවා හිඳ වැඩි පින්බර පොසුන්

0: තියෙනවා. NLB කියන්නේ ඒ සෙහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයිෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් 2-3ක් ගන්නවා ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින් දා රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
7: ලොව සුන්දරතුළු පාරාදීසේ
8: මන්න බැඳුලු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම යමු සච්චාරයක්
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3 Supreme Radio.
1: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරලා
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ. Back to back සින්දු අහන්න.
4: Let's go.
5: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udaye hatata
8: The Welcome Show.
7: Anugrahaya.
10: Engineeruwek widiyata mudalata wada pramithiya mage wagakimak. Navina taakshanen apema ratiyedi 100% pirisidu billet walinma hadana nisai mama Melva RB500 vishwasen nirdesha karanne.
11: Melva eka Lankawen eka apima eka.
0: 89.3 Supreme Radio.
12: Supreme Radio. Make a superior.

0: Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: අපේ රටේ අපේ මේ සංස්කෘතියේ තොටිල්ල තමයි මිහින්තලේනේත්. ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සබහාදම් මසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. අමරු ක්‍යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා තියෙන්නේ. පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මිහින්තලාව.
2: සෑගිරිය.
1: ඒ වගේම චේතියගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සකපව නමිනුත් හඳුන්වලා තියෙනවා. ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: කඳුලක් උපන්නා.
1: අසු නවයයි එක, අසු නවයයි තුන, දිවයින පුරා සිසාරා.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ කොළොඹෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ